சுஹாயாக் சாங்கிரமணிக்கு. மெல்பர்னோல தேசிய உபாத் சாங்கியாவின் ஹத்தரின் இக்கட்ட வெடி பிரிசாக் சாங்கிரமணிக்கு அன்பாவ அத்தியனியக்கின் ஹெலிவிழா திபினவா. ஆஸ்திரேலியாவட்ட பெம்னின சாங்கிரமணிக்கு அன் பகுத்தரையாக பதிஞ்சி வண்ணே விக்டோரியாவின் வெடிம பிரிசாக் பெமின்லாத்தி என்ன இந்தியாவின் இன் பஸ்ஸே சீனே பிலிப்பீனே சா ஸ்ரீலங்காவ கியனராட்ட வல்வலின் விக்டோரியாவட்ட வெடிம பிரிசாக் பெமினென சீமித்த ராட்டவால் கணனாவாக திபின பவ சங்கியா லேகன டிபார்ட்மெண்ட் தத்துவ பெண்ணலா தினம் இந்தியாவ சீனைய பிலிப்பீனே சா ஸ்ரீலங்காவ. ஆஸ்திரேலியாவே சமஸ்த ஜனகஹனின் சீட்ட விசி ஹதாக் நெத்தினாம் துன்லக்ஷ பணஸ் தாசாக் சங்கிரமணே விழா தியன்னே அல்பனீசி ரஜே யாட்டத்தே. விக்டோரியாவட்ட பெமினென சீட்ட விசி பஹாக் பதிஞ்சி வென்னே மெல்பர்ன் நகரே ஆசிரித்தவ சீட்ட தஹாட்டாக் சவுத் ஈஸ்ட் பிரதேசேன் துரபேர பதிஞ்சியட்டே அனவா. பட்டஹிர விக்டோரியாவே பதிஞ்சிட்டே அன்னே சீட்ட பஹலவாக் பமனாய். மே தத்தே அட்டத்தே சங்கிரமணிக்கியான் சங்கியாவ அடுக்கர்ன பவ சங்கிரமண அமாத்திய டோனி பர்க் பவசனவா. ஏ அணுவ மே முதல் வருஷேதி சங்கிரமணேட்ட அவஸ்தாவ லெபென்னே திலாக்ஷ ஹத்தலிஸ் பந்தஹசகட பமனாய். கலின் வசரேதி லக்ஷ துணக்கட்ட சங்கிரமணேட்ட அவஸ்தாவ லெபுனா. லபன வசரேதி மே சங்கியாவ திலாக்ஷ விசி பந்தஹச தக்வா அடுக்கிறனவா. ஒன் நேஷன் பக்ஷே திகின் திகட்டம தக்வன விரோதத்தாவ ஹமுவே ஆஸ்திரேலியாவட்ட சங்கிரமணிக்கியான் கனீம அவர்ம கிரீமட்ட ராஜேட்ட சிதுவெலா தியனும். இவகேம லபன வசரே பெவத்தன ஆஸ்திரேலியானு மெத்திவர்ணே பிரதானத்தம மாத்ருக்காவென்னே சங்கிரமணே. மே அத்தர சங்கிரமணே சம்பந்தே தவத் பிரபணத்தாவக் மதுவெமீன் பவத்தினவா. ஏ தமாய் ஆஸ்திரேலியாவே அத்தியனேட்ட எநாயகே இகினகான் எநாயகே பவுல் சாமாஜிக்கியான் எம பிரிச சீட்ட திஹக்கிங் வெடிவிழா பிரதான அயதும் கருவா இகன கன்னா தெக் பவுலே செசுவாய ஆஸ்திரேலியாவே ரந்தி சிட்டினவா. அத்தடம கிவோத் வெடிஹிட்டி ஆய வெடகரணும் மிக தமாய் யதார்த்தே இக்கெனிக் என்ன இகன கண்ண நமுத் சாமாஜிக்கையோ கிஹிபதினிக் ஏ அயதும் கருவா சமக பெமினினோ. மே அவருத்தே மெத்தெக் அத்தியாபனேட்ட என அய சந்தஹா வீசா திலக்ஷ ஹெத்த எக் தஹசாக் நிகுத் கெருணா இன் ஹெத்த ஹத்தர தஹசாக் பவுல் சாமாஜிக்கியோ. விசேஷேன் 485 வீசா காண்டே யட்டத்தே பிரதான அயதும் கருட்ட அமத்தரவ பவுல் சாமாஜிக்கியான் கென்வா கெனீம வெடிவெலா. மே தத்துவ யட்டத்தே சியலு பவுல் சாமாஜிக வீசா அவலங்கு கரண லெச ஒன் நேஷன் பக்ஷ ரஜேன் இல்லனோ. இவகேம இதிரியேதி ஜாத்தியந்தர சிசுன் பவுல் சாமாஜிக்கியான் லெச கென ஏம வழக் பண்ட கீழத் ஒன் நேஷன் பக்ஷ ரஜேட்ட பலகரணும். சமார விழாவட்ட ஏம என பவுல் சாமாஜிக்கியான் கிருஹஸ்த பிரச்சண்டத்துவ நிசா சேஃப் ஹெவன் வீசாவல்ட்ட ஆயுதும் கரலா ஸ்திர பதிஞ்சியத் லபா கண்ணோம். விக்டோரியாவே பிரிமிய பென் கெரோல் வெட பட்டங்கத்தே மம ஜசிந்தா அலன்வத் டேனியல் அண்ட்ரூசாத் நெவை கியலா. நமுத் ஆஸ்திரேலியாவே மாத்திய தேங் பிரிமிய பென் கெரோல் ஹந்துன்னே ஜசிந்தா அண்ட்ரூஸ் கியலா. ஏகே அண்ணே ஏ தென்னகிம ஹொந்த எகத்துவாக் பவட்ட பத்தலா கியலா. பிரிமிய பென் கெரோல் வஹாம கிரியாத்மகன பரிதி தும்ரிய சேவா சங்வர்தனேட்ட அயக்கல சியட்ட எக்கக்க பத்த கபாஹரியா. தும்ரிய சேவா சங்வர்தன பத்தென் டொலர் பில்லியன அட்டக் எக்கத்துகிற கனியமட்ட பலாபுரத்தூனா. ஏ முதல் வயக்கிரியமட்ட நியமித்தவ திபுனே சபர்பன் ரெயில் லூப்பனி மகா பரிமாண வியாபுத்தி வலட்ட ஹபை மே ஆக்காரேட்ட பது அயக்கரணவா கீழ மகாஜனதாவ தனகன ஹிட்டியனே. இக்க பாரட்டம பென் கெரோல் மே பது அயக்கிரியம நவத்தல தானோ. தென் ஒஹு ஜனதாவகின் சமாவ இல்லனோ. ஹபை விபக்ஷே கியான்னே ஏ கத்த முதல் அப்பிட்ட ஆ பகு தென்ன கியல. ஏ கத்த ஏ முதல் கத்தே தும்ரிய சங்வர்தனேட்டனாங் தும்ரிய சங்வர்தனே கெரென்னெத் நெத்தாங் ஏ பத்த அஹோசி கரலன மெத்தே அப்பி கேவுப்பு பது முதல் வல்ட முகத உனே. தென் பிரிமிய அப்பே பெத்தட அவில்ல இன்னே அப்பிட்ட முத நேத்தி கிசிம பத்த அயக்கரானே நே. ஓ தன்னித் நேத்து ஏத்தி விக்டோரியானு ஆண்டுவ அப்பென் பது அயக்கலா கியலா. ஹரியர் நிகாங் அழுத்தெம் ஆப்பு இக்கெனிக்குவாகே தமாய் பென் கெரோல் ஹெசிரேன்னு ஊகியனோ மம் மெஹமே கா தன்னினே
මෙහෙම බද්දක් අය කරලා තියෙනවා. මම දැනගත්ත මොහොතෙම අවලංගු කරලා දැම්මා. මේවට කියන්නේ රට විහිළු. 2021 සිට වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවා ඇමතිවරයා ලෙස කටයුතු කළේ බෙන් කැරොල්, දැන් ප්‍රිමියර්. ඔහු හොඳටම මේක දැනගෙන හිටියා. හැබැයි පොදු ප්‍රවාහන සේවා සංවර්ධන බද්ද ගැන ඔහු දන්නේ නැහැ කියලා තමයි අපිට කියන්නේ. මාධ්‍ය මේ ගැන ප්‍රශ්න කළාම ඔහු කියන්නේ, මම මේ වැඩේ පටන් ගන්න මුල්ලුනේ නැහැ. මෙහෙම එකක් තියෙන්න ඇති. හැබැයි එහෙම එකක් මම දැනුවත්ව පටන් ගත්තේ නැහැ. දැන් මේ කාටද මේ කාරණාව කියන්නේ? ඔහු ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී ඔහුගේ විෂයට අදාළව බදු අය කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි ඔහු දැනගෙනත් ඉඳලා තියෙනවා. හැබැයි මුල් වෙලා නැහැ. මේක පුදුම වැඩක්. කැබිනට් එකත් නොදැන අපිට බදු පණවලා. මෙන්න මෙහෙමයි වික්ටෝරියාව ගියේ. අපි ඉතුරු වෙලා ඉන්න එක ලොකු දෙයක්. මේ ගහපු බදුවල හැටියට. ඒක තමයි මාධ්‍ය බෙන් කැරල්ව ජසින්තා ඇන්ඩ්‍රූස් කියලා හඳුන්වන්නේ. දෙන්නටම වැඩි අමාරුකාරයි. ඒ වගේම තමයි පසුගිය මාසයේදී ඔහු කිව්වේ සබර්බන් රේල් ලූප් එක ගැන විමසීමක් කරලා නවත්තලා දානවා කියලා. කෙලින්ම නවත්තලා දානවා. මේවා මේ ජනතාවට ගැලපෙන්නේ නැහැයි කියලා. දැන් කියන්නේ ඒක වික්ටෝරියාවට ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක් කියලා. මේ ඒ කියපු බෙන් කැරොල්ම තමයි කියන්නේ. ඒ අනුව 2035 සබර්බන් රේල් ලූප් එකේ පළමු අදියර අවසන් වෙනවා. ඒක තමයි ඩැනියල් ඇන්ඩ්‍රූස්, ජසින්තා ඇලන් කලින් සැලසුම් කරලා තිබුණු ව්‍යාපෘතිය. ඒ කාල පරාසයට ඒ ආකාරයටම ඒක සිද්ධ වෙනවා. ප්‍රිමියර් බෙන් කැරොල් තවත් තීරණයක් ගත්තා. මේක නම් හොඳ දෙයක්. ඒ තමයි වික්ටෝරියාවේ දීර්ඝ කාලයක් සේවය කිරීම වෙනුවෙන් සම්ප්‍රදායක් ලෙස ලෝකඩ පිළිම තැනීම. ඒ තමයි වික්ටෝරියාවේ දීර්ඝ කාලයක් ප්‍රිමියර් ලෙස සේවය කිරීම වෙනුවෙන් සම්ප්‍රදායක් හැටියට ලෝකඩ පිළිම තැනීම. ඒ අනුව හිටපු ප්‍රිමියර් ඩැනියල් ඇන්ඩ්‍රූස්ගේ පිළිමයක් තනන්න සැලසුම් කරලා තිබුණා. නමුත් බෙන් කැරොල් ඒක නවත්තා දැම්මා. ඔහු කියන්නේ ඉදිරියේදී ස්මාරක ප්‍රතිමා වගේ දේවල් සෑදීම ගැන තීරණයක් ගන්න කොමිසමක් පත් කරනවා. ඒ කොමිසමේ අනුමැතිය නැතිව උපහාරයට ප්‍රතිමා ස්මාරක හදන්න බෑ. ඩැනියල් ඇන්ඩ්‍රූස් වසර 10කට ආසන්න කාලයක් වික්ටෝරියාවේ ප්‍රිමියර් ලෙස කටයුතු කළා. 2023 ඔහු තනතුරෙන් ඉල්ලා අස්නොවුනා නම් ජසින්තා ඇලන් පත් වෙන්නේ නැහැ. ජසින්තා ඇලන් ඉල්ලා අස්නොවුනා නම් බෙන් කැරොල් පත් වෙන්නේත් නැහැ. ප්‍රිමිය වෙන්නේ නැහැ. තමන්ගේ පුරප්පාඩුවට ආපු අයෙක් තමන්ට එරෙහිව තීන්දුව ගන්නකොට ඩැනියල් ඇන්ඩ්‍රූස්ට මොනවා හිතනවා ඇද්ද? පිළිමෙනම් හදපු නැති එක කමක් නැහැ. නමුත් මොන වගේ එකක් හිතනවා ඇද්ද? එකට කැබිනට් එකේ හිටපු එක්කෙනෙක්ම මේ දේවල් කරනකොට. මේවා හරි ලංකාවේ වගේ රටවල් වල සිද්ධ වෙන දේවල් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කොහොම වුණත් ඩැනියල් ඇන්ඩ්‍රූස්ගේ පිළිමේ හදන්න දීපු බදු මුදල් ඩොලර් 1,34,000ක කොන්ත්‍රාත්තුව අවලංගු කරන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් එලිමහන් නිර්මාණයක් සඳහා කොන්ත්‍රාත් කරුවන්ට උපදෙස් දෙන බව ප්‍රිමිය කියනවා. දැන් කරන්න දෙයක් නැහැනේ. පිළිමය හදන්නේ නැත්නම් ඒ සල්ලි ආපහු ගණ්ඩත් බෑ. මොකද ගිවිසුම් අත්සන් කරලා ඉවරයි. ඒක හින්දා වෙන වැඩක් බාර දෙනවා. මීට පස්සේ අවමගුල් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමත් සීමා කරනවා. වික්ටෝරියානු රජයේ අනුග්‍රහය ලබා දෙන්නේ ඉතාමත් සීමිත අවමගුල් සංඛ්‍යාවකට පමණයි. හේතුව ඒ සඳහා වැය වෙන්නේ බදු මුදල් නිසා. ඊළඟට වික්ටෝරියාවේ අලුතින් හදන හෝ ප්‍රතිසංස්කරණය කරන රජයේ ගොඩනැගිලි සඳහා ලෝකඩ සමරුපලක සවි කිරීමට තහනම්. හේතුව රජයේ බදු මුදල් වියදම් වෙන හින්දා. කාට හරි අවශ්‍ය නම් පෞද්ගලිකව සමරුපලකයක් සවි කරගන්න පුළුවන්. නමුත් රජයේ ගොඩනැගිලිවල පෞද්ගලික දේවල් සවි කරන්න බෑ. ඒ කියන්නේ මීට පස්සේ සමරුපලක නැහැ. ඊළඟට රජයේ කාර්යාල ලස්සන කරන දේවල් වලට වියදම් කරන්න බෑ. මිල අධික ජනෙල් තිර රෙදි, කර්ටන්, ගෘහාලංකාර ආයිත්තම්, තේබොන කෝප්ප ආදී සියල්ල කපාහරිනවා. රජයේ කාර්යාලවල වටිනා බිතුසිතුවම් චිත්‍ර හෝ පැලෑටි තියාගන්නට බෑ. අත්‍යවශ්‍යම දෙයකට ඇරෙන්න චිත්‍ර හෝ අලංකරණ කටයුතු කරන්නට බෑ. සමහර ආයතන අපි ගියාම දකිනවා ලස්සනට ලයිට් දාලා මල් තියලා බොහොම ලස්සනට තියෙනවා අලංකාරවත්ව. නමුත් ඉස්සරහට ඒවා කරන්න බෑ.
ජසින්තා ඇලන් රජය මේ චිත්‍රවලට වෙන් කරපු මුදල ඩොලර් මිලියන 1.6ක්. රජයේ කාර්යාලවල චිත්‍රවලට විතරක් ඩොලර් මිලියන 1.6ක් වෙන් කළා. වර්ක්සේෆ් ආයතනයේ කොෆි මැෂින් වලට වියදම විතරක් ඩොලර් ලක්ෂ 6ක්. මෙන්න මෙහෙමයි අපි වික්ටෝරියාවේ බදු ගෙවල ආණ්ඩුවක් නඩත්තු කළේ. මේ අනුව මේ සතියේදී සබර්බන් රේල් ලූප් එකේ වියදම අඩු කිරීමෙන් ඩොලර් බිලියන 2ක් ඉතුරු කරපු බව ප්‍රිමියර් බෙන් කැරොල් කියනවා. මීට අමතරව රජයේ උපදේශන සේවා පිටස්තර ආයතනවලට දීමන වළක්වලා ඩොලර් මිලියන 70ක් සහ රජයේ විදායක නිලධාරීන් අඩු කිරීමෙන් ඩොලර් මිලියන 100ක් ඉතිරි කරපු බව ප්‍රිමියර් කියනවා. දැනටමත් ඒ වගේ නිලධාරීන් ප්‍රධාන නිලධාරීන් 40ක් ගෙදර යවලා ඉවරයි. ඒ අතරේ අර කොවිඩ් කාලේ තීන්දුව ගත්ත ප්‍රධාන වෛද්‍ය නිලධාරියා තින්නවා. මේ සම්බන්ධයෙන් වික්ටෝරියාවේ රජයේ නිලධාරීන්ගේ විරෝධය මතුවලා තිබෙනවා. කනස්සල්ල පළ වෙලා තිබෙනවා. මෙන්න මෙහෙම ගෙවල් වල යවන්න නෙමෙයි අපි රැකියාවට ආවේ කියලා. මේ සියල්ලම කරන්නේ වික්ටෝරියාවේ අයවැය පරතරය අඩු කරගන්න. නැත්තම් වෙන්නේ ණය බරින් සහිත ණය වෙච්ච ප්‍රාන්තයක් බවට පත් වෙන්න. වියදම් අඩු කරන විදිය දැක්කහම හිතෙනවා බෙන් කැරොල් ලංකාවේ ප්‍රවෘත්ති බලනවද කියලා. මොකද හැමදේම අඩු කරනවා, කපනවා. මේව දැක්කහම ආයේ බෙන් කැරොල්ව පත් කරගන්න හිතෙනව නේද? අන්න එහෙම තමයි දේශපාලනය කියන්නේ. වැඩිහිටි නිවාස රැකවරණයකට යන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒජ් කෑකට යන්න බලාපොරොත්තු වෙනව නැනේ. ඒ සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු කාලය දින 356ක්. එම කාලය දිගු වෙමින් පවතිනව වැඩි වෙනවා. ජූනි මාසයෙන් අවසන් වූ කාර්තු වන විට වැඩිහිටි නිවාස රැකවරණය සඳහා යාමට පොරොත්තු ලේඛනයේ සිටිය යුතු කාලය ඔස්ට්‍රේලියාවේ ඒජ් කෑකට යන්න බලාපොරොත්තු ඉන්න ඕන වුණ කාලය දින 336ක් වුණා. නමුත් වික්ටෝරියාවේ පොරොත්තු ලේඛනයේ සිටිය යුතු කාලය දින 291ක්. වැඩිම කාලයක් ගත වෙන්නේ සවුත් ඔස්ට්‍රේලියා සහ ACT ප්‍රාන්තවල වැඩිහිටි නිවාසවලට යන්න. කුලී නිවාස හිඟය මේ වෙනකොට බරපතල ගැටලුවක් බවට පත් වෙලා. මුළු වික්ටෝරියාව පුරාම තොරතුරු සාකච්ඡා කරනවට වඩා අපට ආසන්න ප්‍රදේශ කිහිපයක තොරතුරු බෙදා ගැනීමෙන් මේ ගැටලුවේ බරපතලකම තේරුම් ගන්න පුළුවන්. පසුගිය මාසයේ වන විට KC ප්‍රදේශයේ කුලියට දීම සඳහා ඉතිරි වෙලා තිබුණේ නිවාස 455ක් පමණයි. KC ප්‍රදේශයේ මේ වන විට කුලි නිවාස 27,000ක් තිබෙනවා. සාමාන්‍යයෙන් නිවාසයක සතියක කුලි මිල ඩොලර් 600ක්. ඒ ආකාරයටම ඩැන්ඩිනොන්වල ඩැඩුම් ප්‍රදේශයේ කුලියට දීමට තිබෙන නිවාස සංඛ්‍යාව 270ක්. නිවාස 16,000ක් දැනටමත් කුලියට දීලා. කුලි නිවාසයක සතියක කුලිය ඩොලර් 560යි. කාඩිනියා ප්‍රදේශයේ මේ තත්ත්වය වඩාත් බරපතලයි. පසුගිය මාසයේ කුලියට දීමට ඉතුරු වෙලා තිබුණේ නිවාස 120යි. දැනට නිවාස 9,000ක් කුලියට දීලා. කුලි නිවසක සතියක කුලිය ඩොලර් 580යි. වික්ටෝරියා පුරාම තත්ත්වය මේකයි. කුලි නිවාස හිඟය උග්‍රයි. කුලි නිවාසියන්ගේ වැටුපෙන් වැඩි ප්‍රමාණයක් වැය වෙන්නේ කුලිය ගෙවන්න. කවුරු හරි කුලි නිවසක ඉන්නවා නම් වැටුපෙන් වැඩි ප්‍රමාණයක් වැය වෙන්නේ කුලිය ගෙවන්න. වාර්ෂිකව ඩොලර් 40,000ක් උපයන අයෙක් ආදායමෙන් 90%ක් වැය කරන්නේ නිවාස කුලියට. නමුත් වාර්ෂිකව ඩොලර් ලක්ෂයක් උපයන අයෙක් නිවාස කුලිය වෙනුවෙන් වැය කරන්නේ ආදායමෙන් 41%ක් පමණයි. කොහොම වුණත් ඔස්ට්‍රේලියාවේ කුලී නිවාසියන්ගේ වැටුපෙන් වැඩි ප්‍රමාණයක් වැය වෙන්නේ කුලිය ගෙවන්න. එතරම් මුදලක් ගෙවලත් අපි ජීවත් වෙන්නේ හොඳ ගෙවල් වලද? ඒක තමයි ප්‍රශ්නේ. අපි විශාල මුදලක් වැය කරනවා, ගෙවනවා. එහෙනම් අපි හොඳ ගෙදරක ඉන්න ඕන. ඒක එහෙම වෙනවද? වික්ටෝරියාවේ කුලී නිවාස 3/1කට වැඩි ප්‍රමාණයක අනතුරු ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. හේතුව ප්‍රමිතියෙන් තොර සේවා සපයන්නන් යොදාගෙන සිදු කෙරෙන අලුත් වැඩියා කිරීම. නීතියට අනුව වික්ටෝරියාවේ නිවාස කුලියට දෙන අය වාර්ෂිකව ස්මෝක් ඇලාම් එක පරීක්ෂා කරන්නට ඕනේ. අනුමත පරීක්ෂකයෙකු ලවා වසර 2කට වරක් නිවසේ ගෑස් සහ විදුලි උපාංග සියල්ලම පරීක්ෂා කරන්නට ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. දත්තවලට අනුව
කුලී නිවාසවල හදිසි අලුත් වැඩියා කිරීම් 6කින් එකක් ඉතාමත් අනතුරුදායකයි. විශේෂයෙන්ම ගෑස් ලීක් වීම ගැන හොයා බලන්නෙම නැහැ. බොහෝ වෙලාවට කුලී නිවාස හිමිකරුවන් වැඩේ කළා කියලා පෙන්වන්න ඉතාමත් ලාභයට කවුරු හරි හොයා ගන්නවා. එයා ටාස්ක් එකෙන් ගන්නවා. නැතුව වැඩේ ප්‍රමිතිය ගැන හෝ කරන පුද්ගලයාගේ සුදුසුකම් හොයන්නේ නැහැ. ඒ වගේම කුලී නිවාස සඳහාම අඩු වියදමින් අඩුවට දේවල් කරලා දෙන අය ඕනතරම් වෙළඳපොලෙන් හොයා ගන්නට පුළුවන්. ඔවුන් කරන්නේ අර

ටික් ද බොක්ස් එච්චරයි කරන්න. ගෑස් කාන්දුවකින් සිදුවිය හැකි අනතුරුව බලපතලයි. ගෑස් පරීක්ෂාවට නුසුදුසු අය එනවා. ඔවුන් භාවිත කරන්නේ වෙනත් අයකුගේ අත්සනක් සහතිකයක්. ඔවුන් පෙන්නනවා යමක් පරීක්ෂා කරනවා කියලා. කුලි නිවැසියට මේ ගැන අවබෝධයක් නැ. ඔවුන් අනෝම් කරපු එක්කෙනෙක් නෙමේ මේ ඇවිල්ලා ඉන්නේ. ඒක අයිතිකාරයා තමයි ඒවලා තියෙන්නේ. එතකොට කතා කරන්න දෙයක් නැහැ. නමුත් ඒක ප්‍රතිඵලය කවදා හරි විඳින්නට වෙන්නේ කුලි නිවැසියට. ඒකින්ද කුලි නිවැසියන්ටත් වගකීමක් තිබෙනවා. තමන් වෙසෙන නිවසේ අලුත් වැඩියා කටයුතු කෙරුණේ කොහොමද, කවුද කියලා හොයලා බලන්න. මුළු ඔස්ට්‍රේලියාවෙම නිවාස ණය ගෙවා ගන්නට බැරි වැඩිම පිරිසක් සිටින්නේ පකෙනැම්වල. නිවාස ණය කියන්නේ ඉතාමත් අභියෝගාත්මක දෙයක්. බොහෝ දෙනෙක් ඉන් පීඩාවට පත් වෙලා. ඒ තත්ත්වය එක ප්‍රදේශයකට පමණක් සීමා වෙන්නේ නැහැ. මුළු ඔස්ට්‍රේලියාව පුරාම නිවාස ණය ගෙවීම ගැටලුවක් බවට පත් වෙලා. බැංකු පොලි අනුපාතයේ වැඩිවීම මේ තත්ත්වයට හේතු වුණා. ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගෙවා ගන්න බැරි වැඩිම පිරිසක් ඉන්නේ පකෙනැම්වල. ඒ ප්‍රදේශයේ 3%ගේ නිවාස ණය ගෙවීම කල් ඉක්ුත් වෙලා. නිවාස ණය ගෙවීමට බැරි අය ජීවත් වන ප්‍රදේශවල 3 වැනි තැනට ඔස්ට්‍රේලියාවෙන්ම පත් වෙන්නේ පොයින්ට් කුක්. 5 වැනි තැනට පත් වෙලා තිබෙන්නේ බ්‍රූක්ෆීල්ඩ්. ඒ ඔස්ට්‍රේලියාවෙන් වික්ටෝරියාවේ ප්‍රදේශ 3ක් අයිති වෙනවා. පකෙනැම්, පොයින්ට් කුක්, බ්‍රූක්ෆීල්ඩ්. මේ ආකාරයට මුළු රට පුරාම නිවාස ණය ගෙවා ගැනීමට බැරි පිරිස වැඩි වෙමින් පවතිනවා. ඔබට මතක ඇති පසුගිය සතියේ අපි බිල් ගෙවා ගන්නට බැරි අයට ඒවා කළමනාකරණය කර ගැනීම සඳහා සහයක් ලබා ගැනීම සඳහා හැම්ප්ටන් පාර්ක් වල පැවැත්වුණු වැඩසටහනක් පිළිබඳව දැනුවත් කිරීමක් කළා. ඒ සඳහා 800ක් පසුගිය සතියේ සහභාගී වුණා. ඒ වැඩසටහනට 800ක් ඇවිල්ලා තිබුණා, විශාල පිරිසක්. එහිදී පවුල් 1500ක බිල්පත් සහ ණය ඩොලර් මිලියන 2ක මුදලක් කළමනාකරණය කෙරුණා. ඇතමකුගේ ණය ගෙවීම් ඩොලර් 40,000ක් කපා හැරුණා. තවත් පිරිසකට ඩොලර් ලක්ෂයක් වටිනා සහනාධාර ලබා දුන්නා. බහුතරයකට තිබෙන ගැටලුව ගෑස් සහ විදුලිය බිල්පත් ගෙවීම සහ නිවාස හාට් පෞද්ගලික ණය ගෙවීමට නොහැකි වීම බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් කියන්නේ විශාල ආර්ථික පීඩනයක් තියෙන නිසා බිල්පත් ගෙවා ගන්නට බැහැ, බැංකු ණය ගෙවා ගන්නට බැහැ. ජීවන වියදම වැඩිවීමත් සමග බොහෝ දෙනෙක් බිල් ගෙවන එක අතහැරලා දාලා කරගන්නට බැහැ, දඩ ගෙවන්නේ නැහැ. ඒ හින්දා ඒවා කළමනාකරණයට පැවැත්වෙන වැඩසටහන් ඉතාමත් ප්‍රයෝජනවත්. මෙවැනි වැඩසටහන් පිළිබඳව ඉදිරියේදීත් අපි ඔබව දැනුවත් කරනවා. අවශ්‍ය අයට ඒක යම්කිසි සහනයක් වේවි. කේසි කවුන්සිල් ප්‍රදේශයේ නිවාසවලට ලබන සතියේ සිට දම්පාට පර්පල් පියන සහිත අලුත් බින් එක ලැබෙනවා. පර්පල් බින් එක වීදුරු බෝතල් දාන්න යොදා ගන්න තියෙන්නේ. සැප්තැම්බර් 7 වෙනිදා සිට නොවැම්බර් 20 දක්වා කාලය තුලදී වීදුරු සඳහා බින් ලබා දීම සිදු කරනවා. ලබන වසරේ ජූලි සිට වික්ටෝරියාවේ නිවසකට බින් 4ක් වශයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය ආරම්භනවා. වීදුරු බින් එකට බෝතල් දාන්න පෙරාතුව ඒවා හොඳින් හෝදන්න. හෝදලා පිරිසිදු කරලා බින් එකට දාන්න. වතුරු බන වීදුරු, ජනෙල් වීදුරු, කණ්ණාඩි, බල්බ් ආදිය ඒකට දාන්න එපා. කහපාට පියන සහිත බින් එකට වීදුරු භාණ්ඩ බෝතල් දාන්න බෑ. මේක හරිම පැටලිලි සහගත තත්වයක්. නමුත් අපි මේ පිළිබඳව ඉදිරියේදී වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. නිශ්චිතවම මේ බින් දෙකට යන බෝතල් වර්ග දෙක මොනවද කියලා. සමහර වීදුරු බඩු කහපාට පියන සහිත බින් එකට යන්නේ, අනිත් ඒවා දම්පාට බින් එකට යන්නේ. බල්බ් එකක් කොයි කැටද යන්නේ? මෙන්න මේ වගේ ප්‍රශ්න ඉතාමත් සංකීර්ණයි. නොවැම්බර් මාසයේ සිට සෑම සති 4කටම වරක් වීදුරු බින් එක එකතු කරනවා. ඉතිරි වූ ආහාර සහ ගෙවත්තේ දේවල් දාන ෆුඩ් ඇන්ඩ් ගාර්ඩන් ඕගනික් ෆෝ ගෝ බින් එකක් නොවැම්බර් මාසයේදී අපේ ගෙවල් වලට ලැබෙනවා. මේ ක්‍රියාවලිය මම මුලින් කිව්වා වගේ ඉතාමත් සංකීර්ණයි. මේ අතරේ ප්‍රායෝගික ගැටලු ගණනාවක් මතුවෙනවා. ඒ තමයි අතිරේක බින් තියන්න ඉඩකඩ හදාගන්නට වෙනවා. මොකද ගෙදර ලොකු කරන්නට බෑ, බින් තියන්න තැනක් හොයාගන්න වෙනවා. විශේෂයෙන්ම නිවාස සංකීර්ණවල කොහොමද බින් එකට ඉඩකඩක් වෙන් කරන්නේ? අපි දන්නවා මහල් නිවාස තියෙන අයට එක විශාල ගැටලුව බින් තියන්නේ වෙනම තැනක් වෙන් කරලා තියෙනවා.

තව බින් එකක් දාන්න පුළුවන්ද? මේ වගේ ගැටලු මතුවෙනවා. අපේ බදු මුදල් වලට මොකද වෙන්නේ කියලා සමහරු හිතනවා. පසුගිය මාස 9 ඇතුළත පමණක් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක්වුණු 25,000ක් ඩොලර් 5,000 බැගින් ලබාගෙන තිබෙනවා. ප්‍රචණ්ඩත්වයට ලක් වෙලා ස්ථිරවම නිවසින් පිටව යන අයෙකුට මුදලින් ඩොලර් 1,500ක් සහ බාණ්ඩ සහ සේවා සඳහා තව ඩොලර් 3,500ක් ලැබෙනවා. වර්තමාන ඇල්බනීසි රජය වසර දෙකකට පෙරාතුව මෙම වැඩසටහන ලීවින් වයලන්ස් දීමනාව පුළුල් කළා. පමණක් නොමේ ස්ථිර වැඩසටහනක් බවට පත් කළා. ඒ කියන්නේ හැම කෙනෙකුටම මේ තත්ත්වයට මූණ පානවා නම් ඩොලර් 5,000ක දීමනාවක් ලබා ගන්නට පුළුවන්. මේ වැඩසටහනෙන් මෙතෙක් ආධාර ලබාගෙන තියෙන 90% කාන්තාවන්. ජනතාවගේ බදු මුදල් වලින් වික්ටෝරියාව පුරා කඩු කෙටේරි මන්නා වැනි ආයුධ එකතු කිරීමට බින් සවි කළා. හිටපු ප්‍රිමියර් ජසින්තා ඇලන් හිතුවේ එහෙම බින් සවි කරලා ආයුධ එකතු කළාම ආයුධ වලින් කරන අපරාධ අවම කරගන්න පුළුවන් කියලා. ඒ එකතු කිරීමේ භාජන වලටත් යම්කිසි ආයුධ ප්‍රමාණයක් ලැබුණා. නමුත් දැන් තත්ත්වය වඩාත් බරපතල වෙලා. දවසකට වික්ටෝරියාව පුරා මෙහෙයුම් වලින් පොලිසිය මරණයක් ඇති කළ හැකි කඩු මන්නා කෙටේරි 42ක් හොයාගන්නවා. දවසකට ආයුධ 42ක් හොයාගන්නවා. පසුගිය මාස 7ට විතරක් වික්ටෝරියාවේ ආයුධ 10,000ක් සොයා ගැනුණා. ඇත්තම කතන්දරය තමයි බොහෝ ගෙවල් වල කඩු මන්නා තියෙනවා. ඒ සංස්කෘතිමය දෙයක්. සංක්‍රමණිකයන් තමන්ගේ රටවල් වල භාවිතා කරපු ආයුධ සංස්කෘතිය මේ රටවල් වලට ගෙනල්ලා කේන්ති ගිය ගමක් ඇදලා දානවා. මුළු වික්ටෝරියාව පුරාම තත්ත්වය ඕකයි. මාර්තු මාසයෙන් අවසන් වුණු අවුරුද්ද තුල කේසි ප්‍රදේශයේ පමණක් ගිනි අවි වැරදි 340ක් වාර්තා වුණා. කඩු පිහි මන්නා වැනි ආයුධ ළඟ තබා ගැනීමේ සිද්ධීන් 500ක් වාර්තා වුණා. වික්ටෝරියාව පුරාම තත්ත්වය ඕකයි. මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිය යන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සීග්‍රෙන් ඉහළ යනවා. විශේෂයෙන්ම කොකේන් භාවිතා කරන අය මරණයට පත්වීම වැඩි. 2024 වර්ෂයේදී මත්ද්‍රව්‍ය භාවිතයෙන් මියගිය ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 2600ක්. ඒ අතර වික්ටෝරියානුවන් 700ක් සිටිනවා. හෙරොයින්, කොකේන් සහ මෙතෑන් පෙඩමීන් මත්ද්‍රව්‍ය ගැනීමෙන් මිය යන වයස් කාණ්ඩ වන්නේ අවුරුදු 20, 30 සහ 40 අය. වැඩි වෙමින් පවතින තත්ත්වය යටතේ රජයේ කඩිනමින් පීවර ගත යුතු බව ඒ පිළිබඳව කටයුතු කරන ආයතන අවධාරණය කරනවා. අපි දැන් රියදුරු බලපත්‍රය භාවිත කරන්නේ ඇප් එකක් ඔස්සේ. ප්ලාස්ටික් රියදුරු බලපත්‍රය ළඟ තබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් වික්ටෝරියාවේ පාසල් ළමුන් ඇප් එකක් භාවිතා කරලා, ඒ ඇප් එකේ නම කියන්නේ නැත්තේ ඒක ප්‍රවර්ධනය වෙන නිසා, ව්‍යාජ රියදුරු බලපත්‍ර හදා ගන්නවා. ඉතාමත්ම පහසුවෙන් මුදල් ගෙවන්නට ඕනේ. ව්‍යාජ රියදුරු බලපත්‍රයක් යොදාගෙනමින් බාල වයස්කාර දරුවන්ට මත්පැන් සහ සිගරට් මිල දී ගන්න පුළුවන්. ඔවුන් වාහන එලවන්න නෙමෙයි මේ ඇප් එකෙන් ව්‍යාජ රියදුරු බලපත්‍රයක් ලබා ගන්නෙ. සමහර වෙලාවට නයිට් ක්ලබ් එකකට යන්න, එහෙම නැත්නම් Tamanගේ වයස පෙන්වීමට. මොකද ඒ ස්ථානවල අර ස්කෑන් කරලා බැලීමේ පහසුකම නැහැ. මේ தත්ත්වය පාලනය කරන්න වික්රෝඩ්ස් ආයතනය ව්‍යාජ රියදුරු බලපත්‍ර නිකුත් කරන වෙබ් අඩවි ඉවත් කිරීමට පියවර ගනිමින් සිටිනවා. ව්‍යාජ රියදුරු බලපත්‍ර ස්කෑන් කළාට QR කෝඩ් එකේ කිසිම තොරතුරක් එන්නේ නැහැ. ඒක නිසා ඒවා යොදා ගන්නට පුළුවන් මත්පැන් සිගරට් මිල දී ගන්නට පමණයි. නමුත් දැන් මේව මත්පැන් විකුණන ස්ථානවලටත් ගැළවීමක් තියෙනවා. අපි ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගත්තා, ඔවුන්ගේ වයස බැලුවා, වෙන මොනවද අපි කරන්නේ කියලා. ළමයෙකුට වුණත් මත්පැන් සිගරට් වික්කා කියලා දඩ ගහන්න බැරි තත්ත්වයක් ඉදිරියේදී ඇති වෙනවා. මේ දවස්වල ළමයින්ගේ රැල්ල ඌෂි කුඩා සෙල්ලම් බඩුවක්, පැන්සල අගට ගහන සෙල්ලම් ක්ලිප් එකක් වගේ එකක්, සෙල්ලම් බඩුවක්. මේ රැල්ල ඇති කළේ වූල්වර්ත්ස්, ඒ ඩිස්නි ඌෂි ප්‍රවර්ධන වැඩසටහන යටතේ. සමහර දරුව වූල්වර්ත්ස් එකේ ඩොලර් 30කට වැඩියෙන් බඩු ගන්න දෙමව්පියන්ට කරදර කරන්නේ ඌෂි පිස්සුව නිසාමයි. මගේ දරුවට මොනවා හරි කරලා තිබුණොත්, වචනයක් කියලා තිබුණොත් මම නරක මිනිහ කියන්න එපා. ළමයින්ගේ ප්‍රශ්නවලදී ඇතැම් වෙලාවට
දෙමාපියන් නීතියෙන් කටයුතු කිරීම වෙනුවට තමන් නීතිය අතට ගන්නවා. පකනෑම් සෙකන්ඩරි කොලේජ් එකේ ළමයෙක් පාසලේදී තවත් ළමයෙකුට විහිළු තහළු කරනවා. දිගින් දිගටම විහිළු කරනවා. ඒ අපහාස කිරීම එතනින් නවතින්නේ නැහැ. ඒ ළමයා අනෙක් ළමයාගේ බෙල්ලට පිහියක් තියලා වැසිකිළිය දන ගස්සලා තියෙනවා. විඳිත දරුවා ගෙදර ගිහිල්ලා තාත්තට මේක කියනවා. එහෙමනේ ළමයි ගෙදර අඬාගෙන නෑ ඇවිල්ලානේ කියන්නේ අපිත් එහෙමනේ ඒ කාලේ. තාත්තා හැරෙන තැපෑලෙන් වරද කරපු ළමයා හොයාගෙන පාසලට යනවා. ගුරුවරු කවුරුවත් ඔහු ගණන් ගත්තේ නෑ. කෙලින්ම පන්තියට ගියේ. වරද කරපු ළමයා ඇදලා ගත්තා කනට ගැහුවා. ගුරුවරු සිද්ධිය සමතේකට පත් කරලා තාත්තාව ෂේප් කරලා ගෙදර යවුවා. ඊළඟට ඔහු කෙලින්ම යන්නේ අර ළමයාගේ ගෙදරට. ගෙදරට ගිහිල්ලා ළමයාගේ තාත්තගේ කනට ගහනවා. කොල්ලව හදාගනි. තාත්තට සිහිය නැති වෙන්න ඔහු ගහනවා. පහර දුන්න තාත්තට නඩු පැවරෙනවා. දඬුවම මාස 18ක කාලයක් සමාජ ප්‍රතිශෝධනයේ ක්‍රියාවල යෙදවීම. ඒ තාත්තා අධිකරණයේදී කිව්වේ මගේ ළමයාට විරුද්ධව කරපු දේවල් වලට මට දරා ගන්න බැරි වුණා. ඒකයි මම මේ කළේ. ඔව් දැනගෙන හිටියා මේක වැරද්දක් කියලා, හදිසි කෝපයක් කියලා. නමුත් මගේ ළමයාට අතක් උස්සපු මිනිහෙකුට වචනයක් කියපු එකකට මම ඉන්න දෙන්නේ නැහැ. ෆාදර්ස් ඩේ එක ලබන ඉරිදා. මේ වගේ අපවට සිදුවෙන දේවල්, ඔස්ට්‍රේලියාවේ සිද්ධ වෙන දේවල්, ලංකාවේ වෙන සිද්ධ වෙන දේවල්, ඒ වගේම ඔබ දැනගත යුතු දේවල් බොහොමයක් අදත් සිංහලෙන් පැය දෙකක් සමගින් බෙදා හදා ගන්නවා. 97.1 FM 3MDR.com ඔස්සේ ඔබට සජීවීව සිංහලෙන් පැය දෙකක් සවන් දෙන්නට පුළුවන්. මෙල්ලංකා රේඩියෝ අපේ Facebook page එක අදත් මධ්‍යාහන 12 දක්වා මේ සජීවීව සිංහලෙන් පැය දෙකක්.

0: ප්‍රවෘත්ති ඔබ දන්නා දේට වැඩියමක්.
1: තිරංගු පිටි මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ප්‍රීමාසා සරණ්ඩිබ් සමාගම් පියවරගෙන තිබෙනවා. ඊට සමගාමීව රොටි, පරාට සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ.
2: තිරිංගු පිටි මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සරණ්ඩිබ් සමාගම් පියවරගෙන තිබෙනවා. ඊට සමගාමීව කෙටි ආහාර ඇතුළු තිරිඟු පිටි ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. පරාට හා බිත්තර රොටියක මිල රුපියල් 5කිනුත්, ඉන්දියාප්පයක මිල රුපියලකිනුත්, අප්පයක් රුපියල් 2කිනුත් වැඩි කරන බවයි එම සංගමය සඳහන් කළේ. මේ අතර ඉහළ දැමු තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව එළඹෙන සඳුදා රැස්වීමට තීරණය කර තිබෙනවා. එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ පාන් ඇතුළු අනෙකුත් ආහාරවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් එදින රැස්ව තීරණයක් ගන්නා බවයි.
3: අමාරු තමයි. යාරදි වෙන විකල්පිකුත් නැහැ ඉතින් යන තත්තර මොන දෙන්නේ නෝ
4: කරන්නේ ඉතින් යන විදියට ඉතින් අපිත් යනවා රොටියක්වත් කන්න වෙන්නේ නැහැ ඉතින් හරි අමාරු ජීවත් වෙන්න
3: 17 කට කරලා
4: ඉතින් පාන් කන්නත් බෑ දැන් ඉතින් පාන් වක්කත් කයිද ඒකත් කන්න බැරි වෙනවා
3: පාන් පිටි මිල වැඩි කරලා දෙනවා 17 කි මොකෝ කියන්නේ
4: කොහොම තමයි ඉතින් හැම රාජ්‍යෙම එක මේක විතරක් නෙවෙයි
5: දැන් අය අය පිටි 17ට වැඩි කරපු එක පොලිවි හිටපු එක දවස් 3 4 වැරනකම් තෙල් නැතුව ගෑස් නැතුව ඒවා මතක නැද්ද
6: මේ සමාගම් වලට හිතූ හිතූ ආකාරයට පාම් පිටි මිල වැඩි කිරීමට ඉඩ දෙන්න එපා. එහෙමනම් රුපියල් 17කින් පාම් පිටි මිල වැඩි කරන්න ඒ සමාගමට හේතු කරුණු මොනවාද? රේගු බදු වැඩි වෙලාද? ලෝක පාම් පිටි මිල වැඩි වෙලාද? අන්නේ කියන සාධක දැනගැනීමට පාරිභෝගිකයන්ට අයිතියක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ අයිතියයි අපි මේ ඉල්ලලා සිටින්නේ. හින්දා ආදරයෙන් වෙළඳ මාත්වරයෙන් ඉල්ලා සිටිනවා මේ සමාගම් ආකාරයට මේ බඩු මිල වැඩි කිරීම සඳහා ඉඩ දෙන්න එපා.
2: ශ්‍රී ලංකේ අභිමානය ලොවට විදහා දක්වන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය මහනුවර දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් අතිවිශාල ජනකායක් මහනුවර වීථිවලට රැස්ව සිටියා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මහනුවරට පැමිණියේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහායි. පෙරහර ආරම්භයට පෙර ජනාධිපතිවරයා පැමිණ සිටි ජනතාව සමග සුහද කතාබහක අවසන් රන්දෝලි පෙරහරේ සදහතුක කරුණුව වැඩම කරවීමේ භාග්‍ය කතරගම වාසනා මංගුලතුට හිමි වූ අතර දැල ඇතුන් ලෙස ගමන් කළේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිංහරාජා සහ පුලතිසිරාජ. සාර්ථකව අවසන් වූ රන්දෝලි පෙරහරෙන් පසු මහනුවර ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය සිදු කෙරුණේ
7: මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 2026 ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථකව නිමා කළ බවට වන සංදේශය දිවන් නිලමේ ප්‍රදීපලංග දෑල මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති මන්ත්‍රියේදී බහර දීම සිදු කෙරුණා. මේ අනතුරුවයි පෙරහර හැඩකළ කලාශිල්පීන් ජනාධිපතිවරයා ඇගේීම සිදු කරනු ලැබ.
2: පෙරහර සාර්ථකව සිදු වූ බවට වූ සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් එහිදී කියවනු ලැබුවා.
8: මෙවරද සෙංකඩගල ඇසළ පෙරහැර සාර්ථකව පවත්වා නිම කළ වගට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රීමතාණන් වන ඔබතුමන් වෙත සාදර ගෞරව බහුමානයෙන් සැලකර මෙම පෙරහැර සංදේශයද පිළිගන්නා සිටුමහ. දැනට වසරින් වසර හීන වී යන හීලෑ අලියතුන් පරපුරේ ගැටලුවට විසඳුමක් ලබා දෙන අජිටියෙන් ඔබතුමා ප්‍රමුඛ රජයේ සුවිශේෂී අවධානය යොමු වී ඇති බවත් එයට විසඳුමක් ඇති කරගනු වස් පසුගියදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සභාගාරමේදී යෝජනාවක් සාකච්ඡාවට බඳුන් වූ බවත් දැනගන්නට ලැබීම පිළිබඳව කෘතඥතාපූර්වක ස්තුතිය පළ කර සිටීමට කැමැත්තෙමි. මෙම ගැටලුවට විසඳුමක් සෙවීමේදී අපද සහභාගී කරගන්නේ නම් එයට නොමසුරු සහය ලබා දෙන බව හිතාද්දාසෙන් සිහිපත් කර සිටිමි.
9: දළදා පෙරහර ඉතාමත් ඓතිහාසික වගේම ඒ අපේ ප්‍රෞඩත්වය පෙන්නුම් කරන විදා දක්වන අවස්ථාව. ඒ වගේම අපේ සමාජය කවරාකාරයේ සමාජයක්ද කියන එක ප්‍රතිරූපණය කරන අවස්ථාව. ඒ සෑම වසරකම ඉතාමත් ඓතිහාසිකව ඒ වටිනාකම ආරක්ෂා කරගන්න. ඒ ප්‍රෞඩත්වය ආරක්ෂා කරගනි. පවත්තන මේ මංගල්‍යයේ සාර්ථක පවත්වා ගැනීම සඳහා දියවඩ නිලධියතුමත් අපේ බස් නායක නිලධියවරුන් දක්වන දායකත්වය මත ඔවුන්ගේම කාර්යවලට සෝම්බාර අරගෙන කරලද කාර්යයට අපි බෙහෙන් විශ්වාසවන්ත වෙනවා. මා හිතන්නේ ඊයේ රාත්‍රියේ ලක්ෂයකට ආසන්න පිරිස සහභාගී වුණු බව තමයි අපිට පොලිසිය මාතෘ වාර්තා කරේ. විශාල ජනකායක් රාජ්‍යත්වයක් දලදා වහන්සේත් අතර අත්තරින්න බැරි බැඳුණු ඉතිහාසයක් අපිට තිබෙනවා. දෙමා දැක්කා මෙතන උචිත නොවුනත් මා මේක කියන්න කැමතියි. පහුගිය කාලේ දේශපාලන වේදිකාවල පෙරහැර තහනමක් ගැන සාකච්ඡා වුණා. ඒ මොනතරම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද එවැනි ප්‍රකාශ කරන්න. මේ උත්තම ඓතිහාසික මංගල්‍යයයි දේශපාලන වේදිකාවයි කොතනද තියෙන්නේ? එනිසා මා හිතනවා අපි කවුරුවත් තමන්ගේ දේශපාලන වේදිකාවක වෙන අරෝවන් පිරිමහගන්න වෙන සමහර ගැටුම් විදහ දක්වන්න නියෝජනය කරන්න කිසිසේත්ම ඒදින ඓතිහාසික උරුමය මත සාධාරණ කරුණක් නොවේ. එනිසා මා හිතනවා නැවත කවදාවත් අපේ රටේ එවැනි වේදිකාවන් තුළ පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනගිය යුතුයි.
1: නේපාලයට බලපෑ හදිසි ජල ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
10: නේපාල ටිබෙට් දේශ සීමාවට ඔබෙන් හිමාල කඳුවැටියේ ලැංටැංග් ලීරුංග කඳුබුඳුනේ පිහිටි විශාල ග්ලැසිය කොටසක් හදිසියේ නායගයේ ඉකුත් 26 වෙනිදා උදෑසන කාලයේදී. එම ග්ලැසියරය ඊට පහලින් පිහිටි බෝත්කොෂි ප්‍රධාන ගංගාවේ අතුගංගාවක් වන ලෙන්දේ කෝලා වෙත කඩාවැටීමත් සමග හටගත් මහා ගංගතුර දැඩි පීඩනයකින් පහළ ගම්මාන වෙත ක්ෂණයෙන් කඩා වැදුණා. එම ගම්මානවල නිවාස මාර්ග පාලම් ඇතුළු දෙපළ පමණක් නොව මෙම ආපදාව පුද්ගලයන් විශාල පිරිසකට ජීවිතය ගැන බලාපොරොත්තුද අහිමි කළා. මෙවන් පසුබිමක පීඩාවට පත් නේපාල ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ එරට විපතට පත් ජනතාව සඳහා හදිසි සහන හා මානුෂීය ආධාර සැපීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මුල්‍ය දායකත්වය ලබා දීමට තීරණය කර ඇති බවයි. ජල ගැලීම හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි සහ ජනතාව මුහුණ දී ඇති පීඩාව පිළිබඳව ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව පළ කර ඇති අතර විපතට පත් පවුල් වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සාතිශය සංවේගයද පළ කර තිබෙනවා.
1: දිනෙන් දින උග්‍රවන එල්නීනෝ බලපෑමෙන් ප්‍රදේශ රසක කුඩා වැව් ඇතුළු ජල මුලාශ්‍ර සිඳී යාමෙන් ජනතාව මෙන්ම සතුන්ද පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව දැඩි පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම වගාවන්ට අවශ්‍ය ජලය සපුරාගත නොහැකිවීම හේතුවෙන් වගාබිම් රැසක්ද විනාශ වී තිබෙනවා.
2: එල්නිනෝ බලපෑමෙන් සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ දකුණු පළාත්වල දිස්ත්‍රික්ක 7ක ජනතාව මේ වන විට පීඩාවට පත්ව සිටිනවා. අම්පාර පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් තාණ්ඩියාඩි ප්‍රදේශයේ පිහිටි එකම වැවවන තාණ්ඩියාඩි වැවේ ජලයද පහළගොස් ප්‍රදේශයේ ගවයින්ට සහ බක්මිටියාව තිමිරිගොල්ල රක්ෂිතය තුළ සිටින වනසතුන්ගේ ජල අවශ්‍යතාවටද ගැටලු මතු වී තිබෙනවා. පවතින වියලි කාලගුණය හේතුවෙන් මෙන්නේරිය ජලාශයේ ජලමට්ටම තවදුරටත් පහත ගොස් ඇති අයුරුයි මේ. එහි මුළු ජලධාරිතාව අක්කර අඩි 110,000ක් වන අතර මේ වන විට ජලධාරිතාව අක්කර අඩි 40,000ක් දක්වා අඩු වී තිබෙනවා. මින්නේරිය වාරි ඉංජිනේරුවරයා පැවසුවේ මෙවර යලකන්නේ කුඹුරු සඳහා ජලය නිකුත් කිරීමද තවත් දින දෙකකින් අවසන් වන බව. මිහින්තලේ ප්‍රදේශයටද පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් මිහින්තලේ මහකණදරාව වැවේ ජලය සීග්‍රයින් අඩුවෙමින් පවතිනවා. ඒ හේතුවෙන් වැවහරහා වැටී තිබූ පැරණි ප්‍රධාන මාර්ගයේද මේ වන විට දර්ශනය වන අයුරුයි. මේ වන විට පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මාත වැව හා පුලෙන් කුලම යන ප්‍රදේශවල වටක්කා සහ කොමඩු වගාකරුවන් දැඩි අසරණ භාවය එකට පත්ව සිටිනවා.
11: සමහරලින් හිඳිලාම ගිහිල්ලා ඉතින් අර පෑවිල්ලයි හුළඟයි දෙකම සැර වැඩි, ඒකෙන් වේලෙනවා, කොළ ඔක්කොම පිච්චිලා ඉංජි හටගන්නෙත් නෑ, හරියටවත් වැඩිලා යනවා, ගෙඩි ලොකු වෙන්නෙත් නෑ. මේ සයිස් තමයි ගෙඩි දැන් මේ සැරේ. වතුර නැති නියගේ ප්‍රශ්නේ නිසා තමයි මේ ගෙඩි හැදෙන්නේ නැහැ. ඒ තියෙන ගෙඩිය හරි තිබුණා නම් හරි මිලක් නැහැ වෙලඳ පොලේ.
2: වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පොළොන්නරුව හබරණ මහසෙන් ගම එළවලු වගාවන්ද විනාශ වී ඇති බවට ගොවීන් මැසිවිලි නගනවා. ඔවුන් පෙන්වා දෙන්නේ බටු සහ බඩ ඉරිඟු වගාවන් එලෙස විනාශයට පත් වී ඇති බවයි.
12: වතුරටියක් ගහන්න අවටවල ඉඳක වතුරටියක් නැහැ. තේරම උල්පත් හිඳිලා තියෙන්නේ. දැන් දිලා තියෙනවා ගන්න කට්ටියට මෙහෙම අපිට පිළිතරක් වෙන්නේ කවම මොනවත්ම නැහැ නේ මේ පිළිතුරක් ලැබුණේ. මොනවාද ලක්ෂයක් දෙයක් වන්දියක් ලැබුණා කියලා අපිට ජීවත් වෙන්න බෑනේ. ජීවත් වෙන්න අපිට මේ වතුර මාර්ගය තමයි හදලා දෙන්න ඕනේ.
10: මේ අතර දැඩි වියලී කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ජනතාවට බෞසර මගින් පානීය ජලය බෙදා දීමට සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව කටයුතු කරනු ලබනවා. මේ අතර පවතින වියලී කාලගුණය පහව යන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් රට පුරා වැහිපිරිත දේශනා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට මෞබිම සුරකිමේ සංවිධානයේ පියවරගෙන තිබෙනවා.
12: පළවෙනිය කරන්න අභයාරාම බෝධීන් වහන්සේලඟ මණ්ඩපයක් ගහලා ඒ මණ්ඩපය තුල ඇත්තට මේක මේ රජය කරන්න ඕන වැඩක් තමයි අපි මේ සත්‍යමත් කරන්නේ. රජ දෙකක් අතට කරනවා. අපි ඉල්ලීමක් කරනවා මේ රටේ මහා සංඝරත්නයෙන් අපේ පන්සල් වල පුරුවන් තරම් දුරට පැහැපිරි දේශනාදී පවත්වලා මේ නියන් සමය දුරු කරන්නට කටයුතු කරන්න ඕනෑ කියන පණිවිඩය තමයි අද මෙතනින් රටට අපි දෙන්නේ.
1: මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙරට දෛනිකව පුද්ගලින් 80ත් 100ත් අතර පිරිසක් මිය යන බවට සෞඛ්‍යංශ අනාවරණ කරනවා. රටමේකට ජාතික මෙහෙයුමට අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔවුන් මෙම අදහස් පළ කළා.
2: පුද්ගල ජීවිතයට පමණක් නොව මෙරට ආර්ථිකයටත් දැඩි බලපෑම් එල්ල කරන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විවිධ කාලවලදී සමාජයේ කතාබහට ලක්ුණත් තවමත් ඊට ස්ථිර විසඳුම් ලැබී නැහැ. මෙරට බන්ධනාගාර පද්ධතිවල පවතින ගැටලු සම්බන්ධයෙන් පසුගිය කාලයේ දීර්ඝ වශයෙන් රට හමුවේ තොරතුරු වාර්තා කළ අතර එහිදී අනාවරණ වුණේ මෙරට රිමාන්ඩ් සිරකරුවන්ගෙන් වැඩිම පිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවලට අදාළ සිරකරුවන් බවයි. මෙම ඛේදවාචකය තවත් දරුණු විය ඇති බවට තහවුරු වන්නේ 2020 වසරේ මෙතන් පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2300ක් පමණ මෙරට ආරක්ෂක අංශ භාරයට පත්වන විට 2025 වසරේ එලෙස ආරක්ෂක අංශ භාරයට පත්වන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 92000ක් වැනි ඉහළ අගයක් ගැනීමත් සමගින් මෙම තත්ත්ව මගින් තවදුරටත් තහවුරු වන්නේ මෙරට අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය දිනෙන් දින ඉහළ යන බවයි.
13: වැඩියෙන්ම ලංකාවේ භාවිතා වන මත්ද්‍රව්‍ය වෙන්නේ මදෙසාර. ඊළඟට දුම්වැටි, ඊළඟට අපි බොහෝ වෙලාවට අපි සඳහන් කරන නීති විරෝධී කියලා සඳහන් කරන මත්ද්‍රව්‍ය තියෙනවා. මේ මත්ද්‍රව්‍ය කාණ්ඩවල අද අපි දන්නවා ගංජා, අයිස් කියලා අපි සඳහන් කරන මෙතැම්ෆෙටමයින්, ඒ වගේම හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය වගේම විවිධ පෙති පාවිච්චි කරන පිරිස් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. වැඩියෙන්ම භාවිතා කරන්නේ ලංකාවේ නීතිගත මත්ද්‍රව්‍ය. නීති විරෝධී මත්ද්‍රව්‍ය වලින් අද මේ වන විට ගංජා සහ අයිස් කියන එක මම හිතන්නේ හෙරොයින් පරද්දලා ඉස්සරහට එමින් පවතින ලංකාවේ එක දවසකට වැඩියෙන්ම ජීවිත ප්‍රමාණයක් නැති කරන තනි හේතුව තමයි මත්ද්‍රව්‍ය. ඒකෙදි දුම්පානය නිසා ලංකාවේ දිනකට ජීවිත 50කට ආසන්න ප්‍රමාණයක් දුම්පානය නිසා ඇතිවන ලෙඩ වලින් මිය යනවා. ඒ වගේම මද්දසාර හින්දා දිනකට 10ත් 15ත් අතර ප්‍රමාණයක් මිය යනවා. ඒ වගේම තමයි අනිකුත් මත්ද්‍රව්‍ය නිසා මිය යන ප්‍රමාණය දැනට නිසි පර්යේෂණ වලින් තාමත් හරියටම බලලා නැති වුණාට අපේ ඇස්තමීන්තුගත සාක්ෂි දත්ත වැළුවොත් එහෙම සාමාන්‍යයෙන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් දිනකට නැති වෙනවා. එතකොට සාමාන්‍ය දිනයක් අපි ගත්තොත් එහෙම 100කට 80කට ආසන්න ප්‍රමාණයක් එක දවසක් ඇතුළත මත්ද්‍රව්‍ය නිසාම ජීවිතේ නැති වෙනවා. එක මෙවැනි මත්ද්‍රව්‍ය කියන හේතුවක් නිසා මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් මියන්නේ කියලා බැලුවොත් එවැනි ජීවිත ප්‍රමාණයක් නැති කරන වෙනත් තනි පුද්ගල හේතුවක් නැති තරම්. රියනතුරු ගැන බලන්න, සියදිනවසා ගැනීම අරන් බලන්න, දියවැඩියාව අනිකුත් බෝනවන රෝග අරන් බලන්න. කොරෝනා කාලේ කොරෝනාවට බැරි වුණා එක දිනක මේ මත්ද්‍රව්‍ය වාර්තාව කඩන්න.
1: බත්තරමුල්ල ප්‍රධානතම පරිපාලන කේන්ද්‍රස්ථානය ලෙස පවත්වාගෙන යන අතරවාරයේ පෑලියගොඩ හා රත්මලාන යන ප්‍රදේශවලටද පරිපාලන ආයතන ගෙන යාමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. එදිකිරීම් නවතා දමා තිබූ බත්තරමුල්ල සෙත් සිරිපාය අදියර 3 ව්‍යාප්තියේ නැවත වැඩ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා.
10: ආර්ථික අර්බුදයේ හේතුවෙන් ඉදිකිරීම් නතර කර තිබූ බත්තරමුල්ල සෙත්සිරිපාය අදියර 3 ව්‍යාප්තියේ නැවත වැඩ ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
14: අපේ රටේ පරිපාලන ගොඩනැගිලි රාජ්‍ය ආයතන මම කාලයක් තිස්සම මේ බත්තරමුල්ලට මාරු කරමින් තිබෙනවා. විශේෂම කොළඹ නගරයේ තිබෙන තදබදයට එක උත්තරයක් විදිහට. නමුත් අපි තව කොච්චර ගේනවද එකත් අපි හිතන්න ඕන. මම හිතන්නේ දැනටම බත්තරමුල්ල ඒ සැචුරයිස් වෙලා තියෙන්නේ. ආයි තව තව ගොඩාක් අපිට හදන්න බැරි වෙයි. මොකද මෙතන අපි දන්නවා මේකේ යටිතල පහසුකම් වල තව අවශ්‍යතා ගොඩක් තියෙනවා, සම්පූර්ණ වෙලා නැහැ. ඒක නිසා අපි ජනාධිපතිතුමා සමග මම හිතන්නේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාවල අපි කතා කරගත්තා යම් ප්‍රමාණයකට බත්තරමුල්ල මේන් ඇඩ්මින් කැපිටල් එක ලෙස තියාගන්න ගමන් අපි උත්සාහ කළා හොයලා බලමු කියලා පෑලිය ගොඩ නැත්තම් වත්තල පැත්තට සහ අනිත් පැත්තෙන් රත්මලාන පැත්තට තව මිනි ඇඩ්මින් කැපිටල් දෙකක් ගොඩනගා. අමතිවරු විදිහටත් කල්පනා කරන්න ඕන දෙයක් තියෙන එක තමයි මේ මොඩර්න් ඔෆිස් ස්පේස් මැනේජ්මන්ට් කියන. ඇත්තටම ගත්තට පස්සේ අපි මේ අර පරණ බිත්ති වලින් වට කරගත්තු කූඩු කරගත්තු ඒ අඳුරු අර හිරගෙවල් වගේ කාර්යාල ක්‍රමයෙන් එළියට එන්න ඕන. දැන් අපේ මහා මාර්ග අමාත්‍යාංශ මං ඉන්න ඔෆිස් එක ගත්තා. ටෙනිස් කෝට් එකක් විතර ලොකුයි. ඒ වගේම හදන එක තහනම් කරන්න ඕනේ. නේද? විශාල පුටු. දැන් සමහර පුටුවකින් පුටු මං ඔය අමාත්‍ය අපේ කාමරේ තියෙන පුටු පහක් විතර මම දැන් එක පුටුවක් ගයක් හදන්න පුළුවන් සාමාන්‍ය මනුස්සයෙක්. ඒ නිසා අපිට එහෙම මානසික රෝගයක් නැහැ.
1: නවතත් තම වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකිව සිටින ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට ආසන සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා සිටින බව ටැංක ට්‍රැකර්ස් වෙබඩවිය පවසනවා. අදාළ නෞකාවලට ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකි වී ඇත්තේ අමරිකාව යොදා ඇති නාවික බාධකයේ හේතුවෙන්.
2: ඉරාන අමෙරිකා යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව අමෙරිකානු නාවික හමුදාව ඉරාන මුහුදු සීමාවේ නාවික බාධකයක් ක්‍රියාත්මක කරමින් පවතින්නේ එරටට පැමිණෙන සහ පිටව යන නෞකා ගමනාගමනය වළක්වාලමින්. එම පසුබිම හමුවේ ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 13කට ආසන්න සංඛ්‍යාවක් සහ සම්බාධක මගහරින නෞකා හෙවත් ෂැඩෝ ෆ්ලීට් නෞකා කිහිපයක් ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව මේ වන විට නැංගුරම්ලා සිටින බව ටැංකර් ට්‍රැකර්ස් වෙබ් අඩවිය පවසනවා. 20කට ආසන්න නෞකා සමූහයක් ඊට අන්තර්ගත වන අතර ටැංකර් ට්‍රැකර්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ අදාළ නෞකා මේ වන විට ඉන්ධනවලින් තොර බවයි. පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු සබ්බ විසින් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 19ක් දුරින් තිබූ ඉරාන අයිරිෂ් ඩේනා නෞකාවට පහර දී ගිල්වා දැමීමේ පසුබිම යටතේ මේ වන විට ශ්‍රී ලංකාව ආශ්‍රිතව නැංගුරම්ලා ඇති නෞකාවලටද ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බවද එම වෙබ් අඩවිය පවසනවා. ඉරානයට එරෙහිව නාවික බාධකයක් යෙදීම මගින් ඉරාන ඉන්ධන අපනයනයේ මෙන්ම එමගින් ආදායම් ඉපැයීම වැළැක්වීම අමෙරිකා එක්සත් ජනපදයේ අපේක්ෂාවයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර නීතිය යටතේ මධ්‍යස්ථ රටක වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 12ක් දක්වා විහිදෙන එම රටේ භෞමික ජල සීමාව තුළ රැඳී සිටින නෞකාවලට පහර දීමට අමෙරිකා එක්සත් ජනපදයට අවසර හිමි නොවන බවයි ටැංකර් ට්‍රැකර්ස් වෙබ් අඩවිය පවසන්නේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපයේ ආශ්‍රිතව නැංගුරම්ලා ඇති අදාළ නෞකා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය අවධානයෙන් පසුවන බවයි. කෙසේ වෙතත් අදාළ නෞකා ශ්‍රී ලංකාවට අනන්‍ය භූමියෙන් පිටත රැඳී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් වගකීමක් ශ්‍රී ලංකාවට නොමැති බවත් එම නෞකාවලට පහසුකම් සැපීමක් සිදු නොකරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

0: ඩැන්ඩිනොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේදී ලබන සෙනසුරාදා සැප්තැම්බර් 5 වෙනිදා රාත්‍රී 7ට පූජාව සමග ධර්මදේශනාවක්ද පැවැත්වෙනවා. සැප්තැම්බර් 12 වෙනිදා කඨින චීවරය පිළිවෙල කිරීමේ උදෑසන 9 සිට සවස 3 දක්වා භාවනා මධ්‍යස්ථානයට යාබදව පිහිටි ආවාස නිවසේදී සිදු කරනවා. එදින රාත්‍රී 7ට සත්බුදු වන්දනාව පැවැත්වෙනවා.
1: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන් හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
2: 3MDR sponsor.
3: Tire Trade Goodyear Dunlop Super Dealer. Brand new tires and mag wheels. Used tires. Tires fitting and balancing. Wheel alignment. Century batteries with 2-year warranty. All types of car diagnostic system. Mechanical repairs. Major and minor service. Disc and drum matching. Brakes and servicing. Auto electrical. Tire Trade. Contact Naina Kumara. 042-127-3615. Tire Trade.
4: Tire Trade නවතම සේවා මධ්‍යස්ථානය නොම්බර 115 Greens Road Dandenong South. අමතන්න නයන කුමාර 97.59.42.12.
5: Station sponsor.
6: අපි ඉස්සර නානකාමරේ කෑ ගහලා සින්දු කිව්වේ ලොක් එක නැති අවුලට. ඒත් දැන් නිකම්ම සින්දු කියවෙන්නේ බාත්รูම් එකේ ක්වොලිටි එකට.
7: Omega Screens and Robes Private Limited. සැපීම සවිකිරීම අලුත් වැඩියාව හා අලුතින් පොස් සේවාව. Shower screens, sliding wardrobes, vanity mirrors, kitchen splash bags, fly screens සහ security doors.
6: Australian standard එකට සාධාරණ ගානට වෙන කොහෙන්ද? කතා කරන්නකෝ තිලක්ට 04333952971.
4: 15 වසරක විශ්වාසය රැඳි Omega Screen and Robes නවතම ප්‍රදර්ශනාගාරය නම්බර 2 Bryant's Road Dandenong 04335211971 omegascreen.com.au
5: Station sponsor
8: සැහැල්ලුවෙන් ඉදිරියටම පදවන්න වාහනේ හරියටම අලුත් වැඩියා කරගන්න ඒකට හොඳම තැනක් මෙන්න Prime Serv Automotive Lonsdale Street Dandenong සියලු අලුත් වැඩියා electrical air condition LP gas tire New car book service and warranty. Emission check and report. Roadworthy certificate. මේ සියලු දේට එකම එක තැනක්. Prime Serv Automotive. අලුත්ම තාක්ෂණය, විශ්වාසවන්ත සේවය, වගකීමේ සහතිකය. Prime Serv Automotive. 1A63 Lonsdale Street, Dandenong. දුරකථන 97947226. අපි ඔබේ වාහනය ඔරිජිනල් තත්වයට පත් කරමු.
5: Station sponsor.
0: වසරක් ඇතුළත ඔස්ට්‍රේලියාවේ පෙනහළු පිළිකා රෝගීන් 400ක් හඳුනා ගැනුණා. පසුගිය වසරේ ජූලි මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ 117,000කට වැඩි පිරිසක් පෙනහළු පිළිකා රෝගය සඳහා පරීක්ෂා කෙරුණා. ඒ පෙනහළු පරීක්ෂා කිරීම සඳහා වූ ඔස්ට්‍රේලියාවේ ජාතික වැඩසටහන යටතේ. මේ වැඩසටහනට 900,000ක් සුදුසුකම් ලබනවා. මෙම වැඩසටහනේ අරමුණ මාරාන්තික පෙනහළු පිළිකාව වැළඳීමට පෙර හඳුනා ගැනීමයි. සමහර විටක ඔබටත් පෙනහළු පිළිකා පරීක්ෂාව වැදගත් විය හැකි.
9: පෙනහළු පරීක්ෂාව නැතිනම් ලංග් ස්ක්‍රීනින් කියන්නේ රෝග ලක්ෂණ ආරම්භ වීමට පෙර පෙනහළු පිළිකාවේ මුල් සලකුණු සොයා බැලීම සඳහා ඔබේ පපුවේ අඩු මාත්‍රාවකින් යුත් computed tomography නැතිනම් CT scan පරීක්ෂණයක්. නොමිලේ කෙරෙන මෙම ස්කෑන් පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබිය හැක්කේ වයස අවුරුදු 50 සිට 70 දක්වා අයට. පසුගිය වසර 10 තුළ දුම්පානය කරන හෝ නතර කර නැති අයට. කැස්ස සමග රුධිරය පිටවීම, හුස්ම හිරවීම, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි පෙනහළු පිළිකාවක් ඇති බවට ඇඟවීමේ කිසිදු ලක්ෂණයක් හෝ රෝග ලක්ෂණයක් නොමැති අයට සහ දිගු කාලීන තුම්පාන ඉතිහාසයක් තිබෙන අයටයි. මෙය තීරණය කිරීමට ඔබේ වෛද්‍යවරයාට උදව් කළ හැකි. ඔබ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබුවත් ඔබ පෙනහළු සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු සමග කතා කරන්න. ඔස්ට්‍රේලියාවේ පිරිමින්ගේ පෙනහළු පිළිකා රෝගීන්ගෙන් 90%ක් පමණ සහ කාන්තාවන්ගෙන් 65%ක් පමණ දුම්පානය කළ අයයි. ලංග් ස්ක්‍රීනිං කරන්නේ ඇයි? ඔස්ට්‍රේලියාවේ පිළිකා ආශ්‍රිත මරණ සඳහා ප්‍රධානතම හේතුව පෙනහළු පිළිකාවයි. නමුත් කලින් සොයාගත් විට පෙනහළු පිළිකාවලින් 65%කට වඩා සාර්ථකව ප්‍රතිකාර කළ හැකි. ජාතික පෙනහළු පිළිකා පරීක්ෂණ වැඩසටහන නැතිනම් ද නැෂනල් ලංග් කැන්සර් ස්ක්‍රීනිං ප්‍රෝග්‍රෑම් මගින් වැඩි අවධානමක් ඇති පුද්ගලයින්ගේ පෙනහළු පිළිකා කලින් සොයා ගැනීමට උපකාරී වෙනවා. පෙනහළු පිළිකා සැලකිය යුතු රෝග ලක්ෂණ නොමැතිව පවා වර්ධනය විය හැකි. ඒ නිසා මුල් අවධියේදී හඳුනා ගැනීම අභියෝගාත්මකයි. පෙනහළු පිළිකා සඳහා වඩාත් හොඳින් ප්‍රතිකාර කිරීමට ලංග් ස්ක්‍රීනිං මගින් මුල් අවධියේම හඳුනාගත හැකි. ඔබ නිරෝගීව සිටින බව දැනුණත් ඔබ ලංග් ස්ක්‍රීනිං පරීක්ෂා කිරීම වැදගත්. ඒ මගින් ඔබේ ජීවිතය බේරාගත හැකි. පෙනහළු පිළිකාවලින් 65%කට වඩා වැඩි ප්‍රමාණයක් මුල් අවධියේදී සොයාගත හොත් සාර්ථකව ප්‍රතිකාර කළ හැකි. ඔබ ලංග් ස්ක්‍රීනිං කළ යුත්තේ ඇයි? අපි හැමෝටම අපේ පවුල්, මිතුරන් සහ ප්‍රජාව සමග ගත කිරීමට තවත් කාලයක් සෞඛ්‍ය සම්පන්නව සිටීම අවශ්‍යයි. ඔබට පෙනහළු පිළිකා පිළිබඳ අවධානමක් තිබේ නම් ලංග් ස්ක්‍රීනිං ඔබට දිගු හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට උපකාරී වෙනවා. නිතිපතා ස්කෑන් කිරීම මගින් පෙනහළුවල ඕනෑම වෙනස්කමක් ඉක්මනින් හඳුනාගත හැකි බව දැනගැනීමෙන් ඔබට මහත් සැනසීමක් දැනෙනු ඇති. එම ස්කෑන් කිරීම කඩිනම්, වේදනා රහිත සහ නොමිලේ ලබා දෙනවා. මෙම පරීක්ෂාවට අදාළ වන පැක් ඉයර්ස් කියන්නේ කුමක්ද? ජීවිත කාලයේදී ඔබ කොපමණ සිගරට් ප්‍රමාණයක් පානය කර ඇද්දැයි ගණනය කිරීමට ඔබේ වෛද්‍යවරයා පැක් ඉයර්ස් ක්‍රමය යොදා ගන්නවා. මෙය පෙනහළු පිළිකා පිළිබඳ අවධානම තේරුම් ගැනීමට උපකාරී වෙනවා. ඔබම මෙය ගණනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ වෛද්‍යවරයා පැක් ඉයර්ස් ගණනයට උදව් කරනවා. දිනකට දුම්පානය කරන සිගරට් පැකට් ගණන දුම්පානය කර ඇති වසර ගණනින් වැඩි කිරීමෙන් පැක් ඉයර්ස් ගණනය කෙරෙනවා. උදාහරණයක් විදිහට පැක් ඉයර් එකක් යනු වසරකදී දිනකට එක් සිගරට් පැකට්ටුවක් දුම්පානය කිරීමයි. ඔබ දිනකට එක් සිගරට් පැකට්ටුව බැගින් අවුරුදු 20ක් දුම්පානය කළේ නම්, නැතහොත් දිනකට පැකට්ටු දෙකක් අවුරුදු 10ක් දුම්පානය කළේ නම් එය පැක් ඉයර් 20ක් ලෙස ගණනය කෙරෙනවා. අවුරුදු 30ක් දිනකට සිගරට් 10ක් පැකට්ටුවකින් අඩක් පානය කළේ නම් එය පැක් ඉයර් 15ක් ලෙස ගණනය කෙරෙනවා. ඔබේ පැක් ඉයර් සංඛ්‍යාව 20ක් හෝ ඊට වැඩි නම් නොමිලේ පෙනහළු පරීක්ෂාවක් ගැන ඔබේ වෛද්‍යවරයා සමග කතා කරන්න. ඔබ ද නැෂනල් ලංග් කැන්සර් ස්ක්‍රීනිං ප්‍රෝග්‍රෑම් සඳහා සුදුසුකම් ලබන්නේ නම් සෑම වසර දෙකකටම වරක් ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ගත යුතුයි. ඔබගේ පළමු ස්කෑන් පරීක්ෂණයෙන් පසුව ප්‍රතිඵල ඔබට එවනවා. එය ඔබගේ ඊළඟ පියවර දැනුම් දෙනවා. පෙනහළු පිළිකාවේ ඕනෑම වෙනසක් හෝ සලකුණු කලින් සොයාගත හැකිවන පරිදි නියමිත වෙලාවට ලංග් ස්ක්‍රීනිං පරීක්ෂා කිරීම වැදගත්. ලංග් ස්ක්‍රීනිං වැඩසටහනට සහභාගි වීමට ඔබ දුම්පානය නතර කළ යුතු නැහැ. දි නැෂනල් ලංග් කැන්සර් ස්ක්‍රීනිං ප්‍රෝග්‍රෑම් දැනට දුම්පානය කරන හෝ අතීතයේ දුම්පානය කළ අය සඳහායි. ඒ නිසා ඔබ දැනට දුම්පානය කරන්නේද නැතහොත් මෑතකදී දුම්පානය නතර කළේද යන්න ගැටලුවක් නොවේ. වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් භුක්ති විඳීමට ඔබට අවස්ථාව ලැබිය යුතුයි. ලංග් ස්ක්‍රීනිං වැඩසටහනට සම්බන්ධ වීමේ පළමු පියවර ලෙස ඔබේ වෛද්‍යවරයා හමුවන්න. එහිදී මෙම වැඩසටහන ඔබට සුදුසුදැයි බැලීමට ඔබේ වයස සහ දුම්පාන ඉතිහාසය පිළිබඳව ප්‍රශ්න කිහිපයක් අසනු ඇති. ඔබ ලංග් ස්ක්‍රීනිං වැඩසටහනට සුදුසුකම් ලබා ඇත්නම් සහ ස්කෑන් පරීක්ෂණය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා යොමු කිරීමේ පෝරමයක් ඔබට ලබා දෙනවා. ඊළඟට ඔබේ CT ස්කෑන් පරීක්ෂණය වෙන් කරවා ගන්න. වෛද්‍යවරයාගේ යොමු කිරීම ලැබුණු පසු ඔබ ආසන්නයේ ඇති විකිරණ වේද සායනයකින් ස්කෑන් පරීක්ෂණය සඳහා වේලාවක් වෙන් කරවා ගන්න. සමහර දුරස්ථ ප්‍රදේශවල ජංගම පරීක්ෂණ සේවාත් ක්‍රියාත්මකයි. ඔබේ ස්කෑන් පරීක්ෂණය සඳහා වෛද්‍ය ගවුමක් නැතිනම් මෙඩිකල් ගවුම් ඇඳ සිටීමට ඉල්ලා සිටිය හැකි. එහෙයින් පහසුවෙන් මාරු කරගත හැකි ඇඳුම් ඇඳීම නිර්දේශ කෙරෙනවා. ස්කෑන් පරීක්ෂණය සඳහා ඔබ පැළඳ සිටින ඕනෑම ලෝහ ආභරණයක් ඉවත් කිරීමටත් අවශ්‍ය විය හැකි. ඕනෑම සෞඛ්‍ය පරීක්ෂණයක් ගැන නොසන්සුන් බවක් දැනීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා වඩාත් සැහැල්ලුවක් දැනීම සඳහා හමුවීමට සහායකයෙකු රැගෙන යා හැකි. ඔබ සායනයට ගිය විට ලිය කියවිලි කිහිපයක් පුරවා ඔබේ විස්තර තහවුරු කිරීමට අවශ්‍ය වෙනවා. සමහර විට සෞඛ්‍ය පරීක්ෂාවක් කෙරෙනවා. හිසට ඉහලින් ඔබේ දෑත් විනාඩි 5 සිට 10 දක්වා ඔසවන්න පුළුවන්ද කියා ඔබෙන් අසනු ඇති. ස්කෑන් පරීක්ෂණයෙන් පසුව විකිරණවේදියා ඔබේ ස්කෑන් පරීක්ෂණය පරීක්ෂා කර ප්‍රතිඵල ජාතික පිළිකා පරීක්ෂණ ලේඛනයට නැතිනම් National Cancer Screening Register උඩුගත කර ඔබේ වෛද්‍යවරයා වෙත යවනවා. ඊළඟ පියවර තීරණය වන්නේ ස්කෑන් ප්‍රතිඵල මතයි. සියල්ල සාමාන්‍ය ලෙස පෙනෙන්නේ නම් ඔබට වසර දෙකකට පසු ඔබේ ස්කෑන් පරීක්ෂණය සඳහා නැවත පැමිණිය යුතුයි. පෙනහළු පිළිකාව මුල් අවධියේදී සොයා ගැනීමට හොඳම ක්‍රමය නිතිපතා පරීක්ෂා කිරීමයි. එවිට ප්‍රතිකාර කිරීමට පහසුයි. යමක් සොයාගෙන ඇත්නම් ප්‍රතිඵල සාකච්ඡා කිරීම සඳහා ඔබ වෛද්‍යවරයා වෙත නැවත යා යුතුයි. ඔවුන් ඊළඟ පියවර ඔබට දන්වනු ඇති. එය තවත් ස්කෑන් පරීක්ෂණයක් හෝ වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥයෙකු හමුවීමක් විය හැකි. ඕනෑම පිළිකා පරීක්ෂණයක් සිදු කිරීම පිළිබඳව බියක් දැනීම සාමාන්‍ය දෙයක්. ඔබට කනස්සල්ලක් දැනේ නම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. ස්කෑන් පරීක්ෂණයෙන් සමහර විට වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු දෙයක් සොයාගත හැකි නමුත් එයින් අදහස් කෙරෙන්නේ ඔබට පිළිකාවක් ඇති බව නොවේ. සමහර විට ස්කෑන් පරීක්ෂණයෙන් එම්ෆිසේමා වැනි පෙනහළු පිළිකා හැර වෙනත් දෙයක් හෝ පෙනහළු වලින් පිටත හෘද රෝග වැනි දේවලුත් පෙන්විය හැකි. ඔබේ පෙනහළු වල කිසියම් රෝග ලක්ෂණයක් හෝ වෙනසක් දුටුවහොත් ඔබේ ඊළඟ ස්කෑන් පරීක්ෂණයත් එක්ක රැඳී නොසිටින්න. ඔබේ පෙනහළු පරීක්ෂා කර රෝග ලක්ෂණ ඇතිවීමට හේතුව කුමක්දයි බැලීමට ඔබේ වෛද්‍යවරයා හමුවන්න. ඔබ පෙනහළු පරීක්ෂාව සඳහා සුදුසුකම් නැති නමුත් පෙනහළු සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනවා නම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. ඔබ දැන් පෙනහළු පරීක්ෂාව සඳහා සුදුසුකම් නොලැබුවත් අනාගතයේදී අවශ්‍ය විය හැකි. ඔබේ සුදුසුකම් සහ පෙනහළු සෞඛ්‍ය නිරීක්ෂණය කිරීමට වෙනත් ක්‍රම සාකච්ඡා කිරීම සඳහා වෛද්‍යවරයා නිතිපතා හමුවීම වැදගත්. ජාතික පෙනහළු පිළිකා පරීක්ෂණ වැඩසටහන The National Lung Cancer Screening Program පෙනහළු පිළිකාවේ කිසිදු ලක්ෂණයක් හෝ රෝග ලක්ෂණයක් නොමැති පුද්ගලයින් සඳහායි.
8: ඔබට දැනෙන, ඔබට හිතෙන දේ අපට කියන්න. ප්‍රියන් තියා සජීවි මෙදිරිය 97.52 56.78.
0: මෙල්බන් ගීතය සංගීතවත් කර ගයන්නේ සමන් ලෙනින්. අද මෙල්බන් ගීතේ පද ජගජ්ජේ එදිරිසිංහගේ.

0: ඔබ ඩිමෙන්ෂියා රෝගය පිළිබඳව දැනුවත්ද? අලුත්ම දත්තවලට අනුව ඩිමෙන්ෂියා රෝගය පිළිබඳව දන්නේ ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගෙන් 16%ක් පමණයි. ඔබ රෝගයකට ප්‍රතිකාර ගැනීමට පෙළඹෙන්නේ රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වුනොත් පමණයි. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය වලක්වා ගත හැකි හෝ කල්දමා ගත හැකි. ඒ රෝග ලක්ෂණ 14ක් කලින් හඳුනා ගැනීමෙන්. ඒ සඳහා අපි ඩිමෙන්ෂියා රෝගය පිළිබඳව දැනුවත් විය යුතුයි.
1: ඩිමෙන්ෂියා යනු මොළයට හානි සිදු කරන සහ කාලයත් සමග මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවීමට හේතුවන තත්ත්වයන් කිහිපයක් සඳහා සාමූහික යෙදුමක්. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය සාමාන්‍ය වයසට යාමත් සමග අපේක්ෂා කළ හැකි ප්‍රමාණයට වඩා මතකය, සිතීම, තර්ක කිරීම, සන්නිවේදනය සහ එදිනදා ක්‍රියාකාරකම් සිදු කිරීමේ හැකියාවට බලපානවා. ඩිමෙන්ෂියා ඇතිවීමට හේතු සමහරක් පුද්ගලයෙකුගේ ජාන විද්‍යාව වැනි පාලනයෙන් බැහැර ඒවායි. නමුත් පර්යේෂණවලින් පෙනී යන්නේ ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් 45%ක් වළක්වා ගත හැකි බවයි. පුද්ගලයෙකුට ඩිමෙන්ෂියා අවදානම අඩු කළ හැකි දේවල් අතර සමාජ ක්‍රියාකාරකම්වල යෙදීම, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, දුම්පානය නොකිරීම, මත්පැන් පානය අඩු කිරීම සහ ශාරීරිකව ක්‍රියාශීලී වීම ආදිය ඇතුළත්. ඩිමෙන්ෂියා කාන්තාවන්ට අසමාන ලෙස බලපානවා. ඔස්ට්‍රේලියාවේ ඩිමෙන්ෂියා රෝගීන් 440,000ක් ජීවත් වෙනවා. ඉන් 2/3 හෙවත් 63%ක් කාන්තාවන්. ඩිමෙන්ෂියා යනු ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගේ මරණයට ප්‍රධානතම හේතුවයි. කාන්තා සෞඛ්‍ය පිළිබඳව ජාතික මට්ටමින් කෙරුණු සමීක්ෂණය මගින් ඩිමෙන්ෂියා මරණයට ප්‍රධාන හේතුවක් ලෙස කාන්තාවන්ගේ දැනුවත්භාවය සහ ඩිමෙන්ෂියා ඇතිවීම වැළැක්වීමට හෝ අඩු කිරීමට උපකාරී වන සාධක පිළිබඳ කාන්තාවන්ගේ දැනුම තක්සේරු කෙරුණා. ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගේ මරණවලට ප්‍රධානතම හේතුව ඩිමෙන්ෂියා බව දැන සිටියේ කාන්තාවන් 6 දෙනෙකුගෙන් එකක් හෝ 16%ක් පමණයි. හැකි ඉක්මනින් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය හඳුනා ගැනීමෙන් පුද්ගලයින්ට ඉක්මනින් සහාය සේවා වෙත ප්‍රවේශ වීමට ඉඩ සැලසෙනවා. ඒ මගින් ඔවුන්ට රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමටත්, දිගු කාලයක් ස්වාධීනව සිටීමටත් හැකි වෙනවා. කෙසේ වෙතත් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය කලින් හඳුනා ගැනීමෙන් බොහෝ දෙනෙකුගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කළ හැකි බව දැන සිටියේ කාන්තාවන්ගෙන් 47%ක් පමණයි. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම වඩාත් සුලභ ආකාරයේ ඩිමෙන්ෂියා වර්ධනය වීමේ අවදානම අඩු කරන බව දැන සිටියේ කාන්තාවන් 10 දෙනෙකුගෙන් 4ක් නැතිනම් 41%ක් පමණයි. අධි රුධිර පීඩනය ඩිමෙන්ෂියා අවදානම වැඩි කරන බව කාන්තාවන් 10 දෙනෙකුගෙන් 3 දෙනෙක් හෙවත් 29%ක් දැන සිටියා. අධි රුධිර පීඩනය රුධිර වාහිනී වලට හානි කරනවා. ඒ මගින් මොළයට නිසි ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ අඩුවෙනවා. කාන්තාවන්ගෙන් 10 දෙනෙකුගෙන් 2 දෙනෙක් හෝ 23%ක් ශ්‍රවණ ගැටලු ඩිමෙන්ෂියා අවදානම වැඩි කරන බව දැන සිටියා. ශ්‍රවණ ඌනතා මොළයට උත්තේජනය අඩු කරනවා. එය සමාජීය වශයෙන් සම්බන්ධ වී සිටීම දුෂ්කරයි. ඒ නිසා වයසට යත්ම මොළය නිරෝගීව තබා ගැනීම සඳහා සමාජ අන්තර්ක්‍රියා පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ මරණයට ප්‍රධානතම හේතුව ඩිමෙන්ෂියා බව දන්නේ 6 දෙනෙකුගෙන් 1 කෙනෙකු පමණයි. ඩිමෙන්ෂියා රෝගයට හේතු පාලනය කළ නොහැකි වුණත් අවදානම අඩුකර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග තියෙනවා. කෙසේ වෙතත් මේ ක්‍රියාමාර්ග මොනවාදැයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඩිමෙන්ෂියා වැළැක්වීම පිළිබඳ කාන්තාවන්ගේ දැනුවත්භාවය වැඩි කිරීමටත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටා වෙනස්කම් සඳහා සහාය වීමටත් මහජන සෞඛ්‍ය මුලපිරීම් අවශ්‍ය වෙනවා.
2: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
3: 3MDR sponsor.
4: Hello.
5: Hey.
4: අනේ ඉතින් නෝ හෙල්ලෝ.
3: අනාතයි මොකද කරන්නේ?
4: ආ අවුලක් නෑ කමල්ට කෝල් කරන පරක්කු විතරයි. නම්බරේ 9796398. වර්ක්ෂොප් එක හැලම්බලනේ. ෆ්‍රීවේ එකේ ප්‍රින්සස් හයිවේ එක්සිට් එකෙන් හැලිච්ච ගමම්මයි තියෙන්නේ. රිපෙයර්ස් නම් ඕන එකක්. ටියුනින්ද, වීල් ඇලයින්මන්ට්ද, පිකප් ඇන් ඩ්‍රොප් ඔෆ් සර්විස්ද ඕනම සර්විස් එකක් ඉදන් තියෙනවා. අලුත් ප්‍රතාක්ෂණයෙන් උපරිම සේවයට VACC අනුමැතිය ලත් ස්පාර්ක්ලිට් ඔටෝමොටිව්ස්, ෆැක්ටරි නම්බර් 6, 151-159 ප්‍රින්සස් හයිවේ, හැලම්. ටෙලිෆෝන් 9796-3898.
5: ස්ටේෂන් ස්පොන්සර්.
6: අපට නීතියේ පිහිට පතන්න වෙන්නේ නොසිතන වේලාවක. නමුත් ඒ සඳහා වෘත්තීමය නීති සේවාවක් අත්‍යවශ්‍යයි. වර්ණ ලීගල්, ඉමිග්‍රේෂන් ලෝ, ෆැමිලි ලෝ, කන්වෙන්සින් ලෝ ඇතුළු වෘත්තීමය නීති සේවා සඳහා වර්ණ ලීගල් 44 කිං ස්ට්‍රීට් ඩැන්ඩිනෝ. දුරකථනය 97-92-97. ශ්‍රී ලංකාවේ නීති ගැටළු වලටද සේවා ලබා ගැනීමේ හැකියාව සමගින් වර්ණ ලීගල් සමට සාධාරණ.
5: ස්ටේෂන් ස්පොන්සර්.
7: ඕනෑම වාහනයක නලත්වුව සඳහා

0: repairs, Vahane electrical and mechanical service, all transmission repairs, tune-ups, heavy and light vehicle, modern computer diagnosis systems, tire works, roadworthy and new car warranty. Avanka Usa Seviak Sandha, Brito Mechanical Repairs, Number 34 Sinclair Road, Dandenong. Brito Mobile Anka, Binduai Hatrai Binduai Thuna, Binduai Hayai Eka, Navayai Pahai Haya. Durakatana Anuhata, Anueka, Asuhata, Binduai Bindua.
1: Station Sponsor.
2: DCW Electricals Gruhastha Vanija Saha Vahanavala Sielumu Vargaye Vayu Samikarna Sandaha Savikirim Saha Alaviyen Pasu Sevava Split System Multihead Split System Cassette Type Air Conditioners Onama Electricals Saha Plumbing Veda Sandaha DCW Electricals DCW Electricals Binduai Hatarai Tunai Tunai Pansi Hatai Binduai Hata DCW Electricals.com.au Onama Electricals Saha Plumbing Veda Sandaha DCW Electricals
1: Station Sponsor
3: Ape Nivase Ahara Pisimata Jale Ratkirimata නිවසේ උෂ්ණත්වය පාලනයට ආදී වශයෙන් විවිධ දේවල් වලට ගෑස් භාවිතා කරනවා. අලුත් නිවෙස්වල ගෑස් පරිභෝජනයේ අඩු වුණත් තවමත් ගෑස් භාවිත කරනවා. ගෑස් භාවිතය කොතරම් අත්‍යවශ්‍ය වුණත් ගෑස් බිල පාලනය කරගත යුතුයි. මේ ශීත ඍතුවේ අවසානය වුණත් ගෑස් වලින් තවමත් නිවෙස් උණුසුම් කරගන්න වෙනවා. ගෑස් බිල පාලනය කරගනිමින් නිවස උණුසුම්ව තබා ගැනීම සෑම අවුරුද්දකම කරන්න සිදුවන දෙයක්.
4: වියදම් පාලනය කරගනිමින් උණුසුම්ව සිටින්න. වඩා සීතල රාත්‍රී සහ උදෑසන නිවස උණුසුම තබා ගැනීමට සහ වියදම් කළමනාකරණය කිරීමට අභියෝගාත්මක විය හැකියි. ඔබේ නිවස උණුසුම තබා ගැනීමට ඔස්නෙට් ඉඟි කීපයක් ලබා දෙනවා. උණු අතුරෙන් ස්නානය කිරීමේදී උණුසුම්ම හා ඉක්මනින් අවසන් කරන්න. ඔබේ ස්නානය විනාඩි 4කට වඩා අඩු කරන්න. ඇඳුම් කීපයක් අඳින්න. තාප ආවරණ නැතිනම් තර්මල් ටොප්ස් සහ ලෙගින්ස් සිරුරේ තාපය රඳවා ගන්නවා. ඔබට ඒවා ටී-ෂර්ට්ස්, ජම්පර්ස් සහ ට්‍රැක් පෑන්ට්ස් වැනි වෙනත් ඇඳුම්වලට යටින් අඳින්න පුළුවනි. නිවස තුළ ඔබව උණුසුම තබා ගැනීමට මේ සහ සිරෙප්පු පළඳින්න. ඇඳේදී අමතර උණුසුම සඳහා බ්ලැන්කට්ස්, හොට් වෝටර් බොටල්ස් හෝ හීට් පැක්ස් භාවිතා කරන්න. උණුසුම සිටීමට හැකි විට ඔබේ ශරීරය චලනය කරන්න. සමහර විට රුධිරය පොම්ප කිරීම ඔබව උණුසුම් කරනවා. කාලගුණය හොඳනම් ඇවිදින්න යන්න. නැතිනම් නිවාස තුළදීම සැහැල්ලු ව්‍යායාමයක් කරන්න. ඔබ නිවැරදි සැකසුම් භාවිතා කරන්නේ නම් ස්ප්ලිට් සිස්ටම්ස් ලාභදායි උණුසුම් කිරීමේ ක්‍රමයක් විය හැකියි. හීටර් එකේ මෝඩ් එක ඔටෝ ලෙස නොව බොහෝ විට හිරු නිරූපකයක් ඇති හීට් ලෙස සකසන්න. වාතයේ උණුසුම ඉහළ යන විට හීටර් එකේ දිශාව පහළට යොමු කරන්න. බල ශක්ති කාර්යක්ෂමතාව සහ සුව පහසුව සඳහා උෂ්ණත්වය අංශක 18ත් 22ත් අතර තබා ගන්න. අංශක 22ට වැඩි ඕනෑම උෂ්ණත්වයක් භාවිතා කිරීම වඩා මිල අධිකයි. ඔබේ පෝටබල් හීට එකේ තාප මට්ටම් සැකසුම් කිහිපයක් තිබේ නම් වොටේජ් හෝ මෙගාජූල් පරාසය පරීක්ෂා කරන්න. එවිට එක් එක් සැකසුම් සඳහා වැයවන මුදල දැකගත හැකි. වොටේජ් හෝ මෙගාජූල් පරාසය අඩුවන තරමට පැයකට වැයවන මුදල අඩුවෙනවා. කාමරයේ නියමිත උෂ්ණත්වයට ළඟා වූ විට ස්වයංක්‍රීයව නිමා දමන බැවින් බිල්ටින් තර්මෝස්ටැට් සහිත හීටර් තෝරා ගන්න. එමකින් වැයවන වියදම අඩු කරගත හැකි. එළියට තාපය පිටවීම වැළැක්වීම සඳහා ඔබ භාවිතා නොකරන ප්‍රදේශවල දොරවල් වසා දමන්න. සාමාන්‍යයෙන් ඔබේ දොරවල් සහ ජනෙල් වටා ඇති හිඩැස්වලින් සීතල වාතය ඇතුල් වෙනවා. දොරවල් යට ඩෝ ස්නේක් වැනි සීල් ඩ්‍රාෆ්ට්ස් තැබිය හැකි. නැතහොත් ඔබට ජනෙල් වටා වෙද ස්ට්‍රිප්ස් යෙදිය හැකි. වික්ටෝරියාවේ පුස්තකාල කිහිපයක් නිවාස බලශක්ති ඉතිරි කිරීමේ මෙවලම් කට්ටල ලබා දෙනවා. මීට අමතරව ඔබේ නිවසේ තාපය කාන්දුවන ස්ථාන සොයා ගැනීමටත් ඒවා වසා දැමීමට උපකාරි වෙන තර්මල් ඉමේජින් කැමරා තාවකාලිකව වික්ටෝරියාවේ පුස්තකාලවලින් ලබාගත හැකි. ඔබේ නිවසේ තාපයෙන් 40%ක් පිටතට යන්නේ ජනේල හරහා. බර හෝ ඝන තිරරෙදි වාතය පිටවීම වළක්වන බාධකයක් නිර්මාණය කරනවා. තාපය පිටතට යාම අවහිර කිරීමටත් බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට

තාප පරිවරණය නැතිනම් තර්මල් ඉන්සියුලේටඩ් තිරරෙදි යොදාගන්න. ඔබේ නිවසේ ටයිල්, කොන්ක්‍රීට් හෝ දැවවැනි තද බිමක් තිබේ නම් තාපහානිය අඩු කිරීම සඳහා කාපට් එකතු කිරීම පිළිබඳව සලකා බලන්න. හැකි සෑම විටම ඝන කාපට් සහ ලොම් වැනි ස්වභාවික තන්තු තෝරා ගන්න. නමුත් ඕනෑම ඝන ආවරණයක් දෙයක් ධනාත්මක වෙනසක් ඇති කරනවා. ඔබේ ගෑස් මීටරය සහ බිල් පත්වල පිරිවැය කළමනාකරණය කිරීම. ගෑස් මීටර කියවීම් සහ මීටර සඳහා ප්‍රවේශය විශේෂයෙන් සීතල මාසවලදී ඔබේ බිල් පත්වලට බලපෑ හැකි. ගෑස් මීටරය ඔබේ නිවසේ භාවිතා කරන ගෑස් ප්‍රමාණය වාර්තා කරනවා. සෑම මාස දෙකකට වරක් මනු කියවන්නන් ගෑස් මීටරය කියවනවා. එම දත්ත ඔබේ ගෑස් සපයන්නා වෙත යවනවා. ඔබේ ගෑස් බිල් පත සැකසෙන්නේ මෙම භාවිත අගය මතයි. නමුත් මනු කියවන්නන්ට ඔබේ ගෑස් මීටරයට ආරක්ෂිතව ප්‍රවේශ විය නොහැකි නම් ඔවුන්ට ඔබේ ගෑස් සපයන්නන්ට නිවැරදි කියවීමක් යැවිය නොහැකි. එවිට ගෑස් සපයන්නා ඔබ කොපමණ ගෑස් භාවිතා කරද්දැයි ඇස්තමේන්තු කර බිල් පතක් නිකුත් කරනවා. මෙය ඔබගේ බිල් පතට ආකාර දෙකකින් බලපානවා. ඇස්තමේන්තුගත මනු කියවීම මත නිකුත් කෙරෙන බිල් පත ඔබේ භාවිතයට වඩා වැඩිවිය හැකි බැවින් බිල් පතේ ගාස්තුව වැඩිවිය හැකි. ඇස්තමේන්තු ගත කියවීම ඔබේ සත්‍ය භාවිතයට වඩා අඩුවහොත් ඔබේ මීටරය නැවත කියවන විට එම බිල්පත් කාල සීමාව සඳහා ඕනෑම වෙනසක් සඳහා ඔබෙන් හිඟ ගෙවීම් අය කෙරෙනවා. මේ මගින් බොහෝ විට සිදුවන්නේ පරිභෝජනය වෙනසක් නොමැතිව පෙර බිල්පත්වලට වඩා සැලකිය යුතු ලෙස වැඩි වූ බිල්පතක් සමග ඔබට බිල්පත් කම්පනයකට මුහුණ දීමට සිදුව විටයි. මෙය කළමනාකරණය කිරීමට නියමිත කියවීමේ දිනය තුළ ඔබගේ ගෑස් මීටරයට ආරක්ෂිත සහ පැහැදිලි ප්‍රවේශයක් ලබා දෙන්න. ඔබේ ඊළඟ ගෑස් මීටරය කියවීමේ දිනය ඔබේ ගෑස් බිල්පතෙන් සොයාගත හැකි. බොහෝ ගෑස් මීටර ඇත්තේ නිවසෙන් පිටතයි. ගෑස් මීටර කියවීමේ කාලය තුළ සියලුම සුරතල් සතුන් පිටතට පැමිණීම වළක්වන්න. ගෑස් මීටරය අවහිර කරන ඝන වෘක්ෂලතා නැති බව තහවුරු කරන්න. ඔබේ මීටරයට ප්‍රවේශ වීම වළක්වන අගුළු දැමූ ගේට්ටු හැර තබන්න. ගෑස් මීටරයට ප්‍රවේශ වීම අවහිර කරන තාවකාලික ඉඳිකිරීම් හෝ භූමි අලංකරණ නැති බව තහවුරු කරන්න. මනු කියවන්නන් කමිසේ පිටුපස මීටර් රීඩර් යනුවෙන් සලකුණු කර ඇති තද කහ පැහැති කමිසයක් අඳිනවා. ඔවුන් ඔබේ මීටරේ කියවන බව පැවසීමට ඔබේ දොරට තට්ටු කරන්නේ නැහැ. ඔවුන් එම කාර්ය විනාඩියකටත් අඩු කාලයකින් සිදුකර අවසන් කරනවා. ඔබ ඔවුන්ව ඉදිරිපස මිදුලේ කෙටි වේලාවකට රැඳී සිටින බව දුටුවහොත් කලබල වෙන්න එපා. ඔබට තහවුරු කිරීමක් අවශ්‍ය නම් ඔවුන් ඔස්නෙට් නියෝජිතයෙකු බව තහවුරු කරන හැඳුනුම් පතක් රැගෙන යනවා. ඔවුන් ඔබේ දේපලේ සිටින ඕනෑම වෙලාවක හැඳුනුම් පත පරීක්ෂා කිරීමට ඉල්ලා සිටිය හැකි. ඔබට ගෑස් මීටරයට ප්‍රවේශය ලබා දිය නොහැකි නම් ස්වයං කියවීමක් ඉදිරිපත් කරන්න. ඔබේ ගෑස් බිල්පත් නිවැරදිව කිරීමට ඔබේම මීටර කියවීමක් ඔබේ ගෑස් අලවිකරුවාට ඉදිරිපත් කළ හැකි. බොහෝ ගෑස් අලවිකරුවන් ස්වයං මනු කියවීම සඳහා තමන්ගේම ක්‍රියාවලියක් තිබෙනවා. වැඩි විස්තර සඳහා ඔබේ ගෑස් අලවිකරුවාගේ වෙබ් අඩවිය පරීක්ෂා කර ඔවුන් එම සේවාව පිරිනමන්නේ දැයි සොයා බලන්න. ගෑස් මීටර නිවසටම පැමිණ කියවිය යුතු වූවත් වික්ටෝරියාවේ බොහෝ විදුලිය සඳහා ඇත්තේ ස්මාර්ට් මීටර්ස්. මෙයින් අදහස් කරන්නේ බොහෝ විදුලි මීටර කියවීම් ඔබේ බිල්පතට පෙර ඔබේ විදුලිය අලවිකරුවා වෙත ඩිජිටල් ආකාරයෙන් යැවෙන අතර ඔබට ඒ සඳහා නිවසට ඇතුළු වීමට ප්‍රවේශය ලබා දීමට අවශ්‍ය

0: ബാക്കിലേക്ക് പോകും.
1: ඇතිවන්නේ හම්බන්තොටද නැත්තම් මෙතන කෝට්ටේ රාජගිරියේද?
2: මම දන්නේ නැහැ දැසිරි ඔයාගේ ෆ්ලැග් එක වැදලා තියෙන්නේ කොහෙද කියලා.
3: ඔයාලා වාඩි වෙන්න මෙතන නා. මෙතන කතාව එතනින් ඉවරයි. මමයි කතා කරන්නේ දැන්.
2: අපිට වගකීමක් තියෙනවා මේ රට ගොඩනගන්න.
0: පසුගිය සතියේ දේශපාලන කරලි
4: 22 ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව හා විපක්ෂව ප්‍රතිසම් 6ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කෙරුණා. මෙවන් පසුබිමක ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා වූ නීතිඥ එකමුතුව රජයට අභියෝග කරන්නේ 22 සංශෝධනය තුළ යටි අරමුණක් නොමැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු 4 නඩු කටයුත්තට පෙර සම්පූර්ණ කරන ලෙසටයි.
5: රට තුළ ආන්දෝලනයක් මතුකර ඇති 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් මෙවන විට ශ්‍රේෂ්ඨාධිකරණයට විවිධ පාර්ශ්ව පෙත්සම් ඉදිරිපත් කරමින් සිටිනවා. මෙවන් පසුබිමක නව සිහල උරුමය යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.
6: අවුරුදු 65-67 කරනවා කියල එක ඒකෙන් ওই ව්‍යවස්ථාවටවත් ඔය මේ කාටවත් ඔගේ ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. කාලය දීර්ඝ කිරීමක් පමණයි කරන්නේ. ඒතකොට දැන් 63-65 කරේ. ඒතකොට කවුරුත් කෑ ගැහුවේ නැහැ නේ. 65-67 නෙවෙයි. කෙලිම 70ම කරන්න ඕන.
5: එමෙන්ම 22 සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් කෙරුණේ විශ්‍රාමික හිමිකම් සුරකීමේ ජාතික සංවිධානය සහ අන්තර් සමාගම් සේවක සංගමය මගින්. මේ අතර 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වුණා. සිංහල සංවිධාන එකමුතුව ඉදිරිපත් කළ පෙත්සම මගින් ඔවුන් දක්වා ඇත්තේ මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් බවයි. බෝධිධම්ම මානව හිමිකම් සංවිධානයේද 22 සංශෝධනය අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ගොනු කළා.
7: මේ රටේ සිද්ධ වෙන්න ඕනේ බොහෝ දේවල් තියෙනවා. නමුත් ඒ දේවල් මගහැරලා මේ ආණ්ඩුව මොකද කරන්නේ? ව්‍යවස්ථාවක් හදිසියේ ගෙනල්ලා තියෙනවා. ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවම ඇවිදින් පෙත්සම් බාර දෙනවා. ඉතින් බලන්න ආණ්ඩුව කොච්චර බය වෙලාද.
5: මේ අතර දයාරත්න සුවඳ හැන්නෙතිගේ මහතා පෞද්ගලික පෙත්සමක් ගොනු කළේ සංශෝධනයට ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය බවටයි.
8: මම දකින විදිහට මේක ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ මේ විසඳුම්කරු වෙනුවෙන් නෙමෙයි. මේක යටි අරමුණක් තියෙනවා. මේක ජනමත විචාරණයකට ගිහිල්ලා ජනතාවෙන් අහන්න. ඒ ජනතාව කැමැත්තට තමයි මේ අධිකරණයට අපි හිස නමනවා.
5: මේ අතර විපක්ෂයේ පක්ෂ කිහිපයක නීතිඥ සංගම්වල ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණා.
9: මේ වන විට 22 ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් 30කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මෙය 1978 සිට මේ දක්වා පෙත්සම් වැඩිම සංඛ්‍යාවක් ඉදිරිපත් වෙච්චි ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්න පුළුවන්.
10: මේ අධිකරණවල ගොඩ ගැහිලා තියෙන නඩු වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණ සහ විසාධිකරණවල. අද මහේස්ත්‍රාත් අධිකරණයකට ගිහිල්ලා බලන්න අපි නීතිඥවරු හැටියට දන්නවා අපිට යම් නඩුවක පිටපතක් ගන්න කොච්චර කාලයක් ගත වෙනවද? ඒ කියන්නේ මේ කාර්ය මණ්ඩලවල විශාල අඩුවක් තියෙනවා. යටිතල පහසුකම් වල අඩුවක් තියෙනවා. ඉතින් මේ එහෙකටවත් විසඳුම් සොයන්නේ නැතුව මේ විශ්‍රාම වයස දික් කිරීම තුළින් මේවට උත්තර හම්බ වෙනවා කියලා ආණ්ඩුව හිතනවා නම් මං කියන්නේ ඒක හරියට අය බර වායයට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක් කියලා තමයි අපිට කියන්න වෙන්නේ.
11: ගල්ලඟුරු වංචාව ගැන කතා කරත්, කන්ටේනර් 323 කතාව ගැන කතා කරත්, තල්කිස්ස ප්‍රදේශයේ හොරෝප්පු හදා ගැනීම ගැන කතා කරත්, මේ ආණ්ඩුව නියෝජනය කරන මැති අමතිවරුන්ට විරුද්ධව අද දූෂණ චෝදනාවන් විශාල ප්‍රමාණයක් ගොඩනැගිලා තියෙනවා. මේ චෝදනාවලින් ආරක්ෂා වීම සඳහාද මෙවැනි කාරණයක් කරන්නේ කියන ගැටලුව අද වෙද්දි අපිට ඇති වෙලා තියෙනවා.
10: අන්ද්‍ර කුමාර දිසානායක ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවත් මේ මීය කඩන්න හදන්නේ අතලෙව කන්න නන් නෙමෙයි. අපි වගකීමෙන් කියන හොරු නෙමෙයි මේකට විරුද්ධ. හොරකම් කළා දැන් ඒ හොරකම් අහුවෙයි කියන බයෙන් ඉන්න ආණ්ඩුවේ උන්දලයි මේක කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වගේම අපි විශේෂ අභියෝගයක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් තියෙනවා. ගරු ජනාධිපතිතුමනි, අධිකරණ ඇමතිතුමනි, පුළුවන් නම් යටි තක්කඩි වැඩක් මේක තුල නැත්තම් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4 වහාම පුරවන්න මේ නඩු කටයුත්තට පෙර.
12: සියල්ලගේම එකම ඉල්ලීම වෙන්නේ මේ 50 කෙටුම්පත ජනතාව ඉදිරියේ තියන්න කියලා. ඒ කියන්නේ ජනමත විචාරණයක් පවත්වන්න කියලා ඉල්ලනවා. ඒ ආණ්ඩුවට ජනතා කැමැත්තක් තියෙනවනම් ආණ්ඩුව බය නැත්තම් ජනමත විචාරණයකට.
5: මේ අතර 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති රැසක නියෝජිතයින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම සංගම් මූලස්ථානයේදී හමු වුණා.
13: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 සංශෝධනය හරහා අධිකරණයේ තියෙන ස්වාධීනත්වය විනාශ කිරීමට රජය ගෙනියන මේ කළු පැල්ලම නතර කිරීම සඳහා අවශ්‍ය ඕනෑම කටයුත්තක් කිරීමට වෘත්තීය සමිති විදියට අපි එකඟතාවය පළ කරා. ඒ අනුව ඉදිරියේදී කටයුතු සිද්ධ වෙනවා.
10: මේක ලප්තනම ලොප් කළ යුතුයි. මේක ප්‍රතික්ෂේප කළ යුතුයි. රජයට දැනුවත් කරනවා දූෂිත ජනතා විරෝධී 22 සංශෝධනය ඉවත දැමිය යුතුයි. ඒ සම්මත කිරීම 3 දෙකක් පමණක් නොව ඒ බලය තියෙන්නේ අධිකරණ විනිසුරුතුමාලා ජනමත එකට යවලා ජනමාතින් උත්පේමක පරාජය කරනවා කියලා පැහැදිලිව පෙන්නනවා.
14: අද අපි තීන්දුවක් ගත්තා මේ 22 සංශෝධනය පරාජය කිරීම සඳහා වෘත්ති සමිති සහ වෘරි සමිති ඒකාබද්ධ වෙලා නීති සංගමයේත් එක්ක අඛණ්ඩව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මේක පරාජයට පත් කරන තුරු.
15: මේ සම්බන්ධයෙන් ලොකු විරෝධතාවයක් රට වටින්ම දැන් අපි දකිනවා. ඇත්තටම මතනේ ආණ්ඩුවේ උනත් හුඟක් අය අපිට පේන විදිහට මේ 22 සංශෝධනයට සුදුයි වගේ පේන්නේ. මොකද ඇත්තටම මේ වගේ දෙයක් මේ අවස්ථාවේ ගෙනීමේ අවශ්‍යතාවයක් අපි දකින්නෙත් නෑ. ඔය හුඟක් දෙනෙකුත් ඔය මතේ ඉන්නේ.
16: මේ අතර 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විනිසුරුවරුන්ගේ හා නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිතවරිය ඉකුත් අගෝස්තු 7 වෙනිදා යොමු කළ ලිපියට ශ්‍රී ලංකා රජය ස්ථාවරය පැහැදිලි කරමින් නිල ප්‍රතිචාරය යොමු කර තිබෙනවා. එමගින් රජය අවධාරණය කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය ඇතුළු කරුණු වගේම නීති ආධිපත්‍ය, බලය විමධ්‍යගත කිරීම සහ නීතිය ඉදිරියේ සියලු දෙනා සමලෙස පිළිගැනීමට ඇති අයිතිය රජය තහවුරු කරන බවයි. යෝජිත කෙටුම්පත ඉහළ අධිකරණවල තෝරාගත් විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට ගෙන එන්නක් නොවන බවත්, වත්මන් ආයතනික අරමුණු සාක්ෂාත් කිරීමට අධිකරණ සංයුතිය වෙනස් කිරීමක් සිදු නොකරන බවද රජයේ නිල ප්‍රතිචාරයේ සඳහන්. මෙම සංශෝධනයේ අරමුණ අධිකරණ පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම පවතින නඩු ප්‍රමාද විසඳීමට ගත් තීරණයක් බවද රජය අවධාරණය කරනවා.
4: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මහජන නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන්.
17: අපිට මේ අවස්ථාවේදී නඩු ගොඩක් තියෙනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ක්‍රියාවලිය විධිමත් සහ වේගවත් කරන්න ඕනේ. ඒ සඳහා අපි රජයක් විදිහට විශ්වාස කරනවා. අධ්‍යක්ෂින් පරිපූර්ණ අධ්‍යක්ෂින් බහුල විනසුරු වරනවා. ඒ ඔවුන්ගේ කාර්ය දීර්ඝ කිරීම තුළින් මේ කටයුතු කරගෙන යන්න පහසුවක් වෙයි කියලා. ඉතින් අපි හැමෝටම හොක්කම් දෙන්න සූදානම්.
18: විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුද්දකින් වැඩි කරාම මේ නඩු ඉක්මන් යනවා. ඔබතුමාගේ තර්කය වැරදි. ඔබතුමා සම්පූර්ණ වැරදි පදනමක සිටින්නේ. අධිකරණ වලට පහසුකම් දෙන්න ආණුක්‍රස්ථා සංශෝධනය මොකටද? නීතිපති පාර්ලිමේන්තුවේ බඹගාගෙනීම් කරන්න ආණුක්‍රස්ථා සංශෝධනය මොකටද?
19: දැන් සමහරු කියනවා ඔය වයස දික් කරාම නඩු ටික අහලා ඉවර වෙනවද කියලා. එහෙම ඉවර වෙන්නේ නැහැ තමයි නේද? ඒ නිසා තමයි අර සිස්ටම් එකක් විදිහට මොකද කරන්නේ? සේවකයෝ බඳව ගන්නවා, ඩිජිටල් කරණේ ගේනවා, අධිකරණ සංඛ්‍යාව වැඩි කරනවා, විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරනවා, ඉන්න අධ්‍යක්ෂීම් තියන අයගේ අධ්‍යක්ෂීම් ටික ගන්න ඉන්න අයට අවුරුදු දෙකක් දික් කරනවා. නඩු ඉක්මනින් ඉවර වෙනවට විරුද්ධ වෙන්නේ කවුද? ඕක තමයි ඉස්සරහට අවිල්ල කියන්නේ. අධිකරණයේ ස්වාධීනතාව ඉවරයි ගන්න.
20: අපි බොහොම පැහැදිලිව දැන් මාස ගණන් තිස්සේ කියනවා මේ 22 සංශෝධනය තුල වෙන්න තියෙන தත්ත්වය මොකද්ද කියලා. මොකද හේතුව මේකෙන් බොහොම පැහැදිලිව දීලා තියෙන නඩු තීන්දුවනේ කල්පනා කරන නීතිඥයෝ විදියට. ඒතකොට ඒ වගේ දීලා තියෙන නඩු තීන්දුව විශාල සංඛ්‍යාවක් මේ විශ්‍රාම වයස වැඩි කිරීමෝ අඩු කිරීම සම්බන්ධව කිසිදු එකට අත දියන්න එපා. ඒක පැහැදිලිව මේ රටේ ජනමත විචාරණකින් අවසන් කළ යුතු කාර්යයක් කියලා උන් කියලා තියෙනවා. එතන මොනවද කතා කරන්නේ? ඊට පස්සේ අනව කොහොමද ඒක කරන්නේ කියලා. කරන්න විදියක් නැහැ. මේක අකුල ගන්න කියලා අපි කියන්නේ. ලක්ෂ 11යි ගන්නක් තියෙන නඩු වලින් ලක්ෂ 10ක්ම තියෙන්නේ අපේ මහේස්ත්‍රාත් අධිකරණවල නම් විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි කරයි කියලා අපිට කරුණාකරලා ඔප්පු කරලා පෙන්නන්න මේ නඩු මෙච්චර ප්‍රමාණයෙන් මේකෙන් අඩු වෙනවා කියලා.
21: විනිශ්චයකාරතුමා නෙමෙයිනේ මෙතන වැදගත් වෙන්නේ. මෙතන වැදගත් වෙන්නේ සාක්ෂිනේ. අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කළා තියෙනවා නම් විනිශ්චයකාරතුමා ස්වාධීන නම් එහෙමනම් සාක්ෂි මතනේ නඩුවක් තීන්දුව වෙන්න ඕනේ. විනිශ්චයකාරතුමා මත නෙමෙයිනේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ කාගේත් හොඳට 22 විවස්සා සංශෝධනය අර දූරදරණ විනිශ්චයකාරතුමන්ලා වෙනුවට ඉන් පස්සේ පැමිණෙන විනිශ්චයකාරවරුන්ට බලපාන පරිදි සංශෝධනය කරා නම් මේක ගැටලුවක් නෑ.
22: 22 සම්බන්ධයෙන් ආණ්ඩුවට ගන්න තියෙන පියවර දෙක අරගෙන ඉවරයි. මොකද්ද? ගැසට් මගින් ප්‍රසිද්ධ කරා, පාර්ලිමේන්තුවේ සභාගත කරා. අපේ වගකීම අපිත් කරා. මොකද්ද? අපි මේක අභියෝගයට ලක් කරලා ජනමත විචාරණය යොමු කරන්න කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සම් යොමු කරා. එතකොට ආණ්ඩුවේ වැඩෙත් කරලා ඉවරයි, අපේ වැඩෙත් කරලා ඉවරයි. දැන් තියෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ වැඩි.
23: 22 අනිවාර්යෙන් ගේනවද?
24: නැතු. මාර ප්‍රශ්න වහන්න.
23: දැන් ඉතින් විරෝධයක් ඇවිල්ලා දින්න.
24: මොකද්ද channel එක ඔයාලගේ? channel එක කොහෙද?
23: channel ගොඩක් තියෙනවා.
24: විරෝධයෙන් හැම කෙනෙක්ම රිස්ක් කරන්න ඕනද? ජනතාව වෙනුවෙන් ගත නිවැරදි දේවල් අපි කරනවා.
23: ජනමත විචාරණයකට යනවද?
24: ඒක තීන්දුව කරන ශ්‍රේෂ්ඨ අධිකරණයේ මිසක් කවුරුත් පඬිතුව නෙමෙයි.
23: ඕන දෙයක පොදා.
24: ආණ්ඩුගත සෙල්ලම් කරන්න කියලා හිතුවද?
23: අල්පතමා නිකන් තරහ ගිහලා වගේ.
24: ඒකට උත්තරයක් දෙන්න නැහැ. මොකද තියෙන මයික් ටික වට දිරවන්නේ නැහැ වැඩි. හරි.
0: වත්මන් ආණ්ඩුව රටේ සමස්ත ජනතාව රැවටුව අයුරින්ම සංවර්ධන නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන්ද රැවටීමකට ලක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
1: සංවර්ධන නිලධාරීන් බලාපොරොත්තු වෙන සේවා ව්‍යවස්ථාව, ආර්ථික සංවර්ධන නිලධාරීන්ට පොරොන්දු වූ සේවා ව්‍යවස්ථාව, මේ දෙකම ක්‍රියාත්මක කරන්නට රජය අපෝසත් වෙලා තිබෙනවා. මේ කණ්ඩායම් දෙකම මැතිවරණ සමයේ මෙහෙව්වේ චන්දන සූර්යාරච්චි කියන මන්ත්‍රීවරයා. අද කොච්චර මේ ශේෂ්ඨ දෙකට බොරු කරලා තියෙනවද කිව්වොත්, චන්දන සූර්යාරච්චි මන්ත්‍රීවරයාට මේ සංවර්ධන නිලධාරී ශේෂ්ඨෙත් ආර්ථික සංවර්ධන නිලධාරී ශේෂ්ඨෙත් බොහෝ දෙනෙක් තමන්ව ඇන්දෙව්වයි කියන චෝදනාව එල්ල කරනවා. අපි අහන්න කැමති රජේ, කවදද සංවර්ධන නිලධාරී ශේෂ්ඨයටත් ආර්ථික සංවර්ධන නිලධාරී ශේෂ්ඨයටත් සේවා ව්‍යවස්ථාවන් ටික ලබා දෙන්නේ? රජේ එක දෙයක් නම් කරලා තිබෙනවා, මේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ නාමය වෙනස් කරලා තිනවා ප්‍රජා සංවර්ධන නිලධාරීන් හැටියට. රජයේ සමස්ත 120,000 ජනතාවට කරන බොරුවම අද සංවර්ධන නිලධාරීන්ටත් ආර්ථික සංවර්ධන නිලධාරීන්ටත් කරලා තිබෙනවා.
2: වියදුරු පුහුණුව ඩ්‍රයිවර්ස් ලයිසන් එකට පමණක් සීමා කරන්න එපා.
3: නිවැරදිව ආරක්ෂා සහිතවරිය පදවන්නත් ඉගෙන ගන්න. ඩොස් ඩ්‍රයිවිං ස්කූල්.
2: පූර්ණ සාධකලත් පළපුරුදු ඉවසිලිවන්ත රියදුරු පුහුණුකරුවන් සමගින් කඩිනමින් රියදුරු බලපත්‍රය ලබා ගන්න.
3: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී පළමුවරම සමත් වීමේ ඉහළ ප්‍රතිශතය.
2: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් දීපාල් හෝ සොනාලි අමතන්න 04 1 6 0 7 7 586.
3: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් විශ්වාසයෙන් නිවැරදිවරිය පදවන්න ඉගෙන ගන්න.
6: Station sponsor.
25: මේ දැන් දවස් කීයක් වෙනවද මේ ටැප් එක කැඩිලා? කෝ අපේ කෙනෙක්වත් නැද්ද මේක හදාගන්න?
26: ඔව්, අපේම කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඇන්ටන් ප්ලම්බින්. ටැප් රිපෙයාර්ස් කරන්න, හොට් වෝටර් රිපෙයාර්ස්, බාත්รูම් ටොයිලට් රිපෙයාර්ස් වලට වගේම වොට් ලීක් ඩිටෙක්ටින්ග්, එමත් නැත්නම් ජලකාන්තුව හඳුනා ගැනීම සඳහා ස්කෑන් ක්‍රමයක් භාවිතා කරන ඇන්ටන් ප්ලම්බින්.
25: ඔයා ඉතින් කියවනවා විතරයි. කෝ දෙන්න නම්බර් එක.
26: මේ තියෙන නම්බරේ 04 3 0 788 271. ඇන්ටන් ප්ලම්බින් 04 3 0 788 271.
6: ස්ටේෂන් ස්පොන්සර්. ශ්‍රී ලංකාවට භාණ්ඩ යැවීමේ පුරෝගාමියෝ ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් අඩුම මුදලකින් කඩිනමින් සුරක්ෂිතව භාණ්ඩ නිවසටම ගෙනවිත් භාර දීමේ විශිෂ්ට විශ්වාසනීය සේවය. ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් හැලම්
27: රටවල් 18ක ශාඛා කොළඹ, ගාල්ල, කුරුණෑගල, ගබඩා පහසුකම්.
6: ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් දුරකථන 03-877-222-609, 03-872-2944. ට්‍රයිකෝ වැනි නම් වලින් පෙනී සිටින ව්‍යාජ ආයතන වලට නොරැවටෙන්න සැබෑ විශ්වාසය. ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් හැලම් ස්ටේෂන් sponsor.
28: ශ්‍රී ලංකාවේ සිදුවන දේ චරිත දිසානායක සමගින්
29: මොකද වෙන්නේ? ලංකාවේ සිද්ධ වෙන දේකට ප්‍රථමයෙන් කියන්නට ඕන කාරණාවක් තිබෙනවා. අපවට සිදුවන දෙයක්, විශේෂයෙන්ම රටේ අනාගතයට, ඕස්ට්‍රේලියාවේ අනාගතයට මොකද්ද වෙන්නේ කියන කාරණාව පිළිබඳ යමක් සිදුවෙමින් පවතිනවා. ඒ තමයි, බොහෝ දෙනෙක් දන්නෙත් නෑ, අවධානය යොමු කරන්නෙත් නෑ. මං හැමදාම කියනවා වගේ ලංකාවේ හැම දේශපාලකයාගේම අතීතයේ, අනාගතයේ, වර්තමානයේ ඔක්කොම ගැන හොය හොයා ඉන්නවා. නමුත් අපිට මොකද වෙන්නේ කියලා අපි හිතන්නේ නෑ. වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල සීක්‍රට් හාබර් කියන ප්‍රාන්ත මැතිවර, ඒ කියන්නේ ප්‍රාන්ත වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තයේ සීක්‍රට් හාබර් කොට්ටාශය වෙනුවෙන් අතුරු මැතිවරණයේ ඊයේ පැවැත්වුණා. මේ මැතිවරණය විශේෂත්වයක් ගත්ත මුළු රටටම. හේතුව තමයි වන් නේෂන් පක්ෂය ඔවුන්ගේ ජනප්‍රියත්වය වැඩි වුණාට පස්සේ පළවෙනි වතාවට තමයි මැතිවරණයකට මුහුණ දෙන්නේ. ඒ වගේම තමයි දුරබැහැර ප්‍රදේශයක ඔවුන්ට බලය තියෙනවද නැද්ද. සාමාන්‍යයෙන් මෙල්බර්න්, සිඩ්නි වගේ ප්‍රදේශවල ඔවුන්ට විශාල ජනප්‍රියත්වයක් තිබෙනවා. ඒ විවිධ හේතුන් මත. නමුත් ඒ ජනප්‍රියත්වයම ඔවුන්ට ඒ තදාසන්න ප්‍රදේශවලින්, ප්‍රධාන නගරවලින් පිටත තියෙනවාද කියන ප්‍රශ්නෙත් තිබුණා. ඒකින්ද තමයි යම්කිසි අවස්ථාවක යෝජනා වෙන්නේ ලිබරල් එකයි වන් නේෂන් එකයි එකතු වෙන්න කියලා. නමුත් ලිබරල් පක්ෂය එක එක හෙලාම ප්‍රතික්ෂේප කළා. මොකද ලිබරල් පක්ෂය කිව්වේ අපිට තමයි බලය තියෙන්නේ දුරබැහැර ප්‍රදේශවල, ඔබට බලය තියෙයි එහෙම නැත්නම් ජනප්‍රියත්වයක් තියෙන ප්‍රධාන නගර කීපයක විතරයි. ඒක හින්දා අපිට ඔබ සමග එකතු වෙමින් ඇති වැඩක් නැහැ කියලා. ඒ හින්දා මේක ඇසිඩ් ටෙස්ට් එකක් හැටියට තමයි මුළු රටම හැඳුන්වන්නේ. බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දැන් මීට විනාඩි කීපයකට පෙර ආතුව නිල ප්‍රතිපලය නිකුත් කෙරුණා. වන් නේෂන් පක්ෂය සීක්‍රට් හාබ අතුරුමැතිවරණය ජයග්‍රහණය කළා. මේක සුළුපටු ජයග්‍රහණයක් නොවේ. වන් නේෂන් අපේක්ෂකයා 57% ගත්තා. ලේබර් අපේක්ෂකයා 42% ගත්තේ. ලේබර් අපේක්ෂකයා දීර්ඝකාලික කාලයක්, ඒ අපේක්ෂිකාව දීර්ඝකාලයක් මන්ත්‍රීවරිය හැටියට කටයුතු කළා. ජනප්‍රිය චරිතයක්, හැමෝම හිතාගෙන හිටියේ දිනයි කියලා. නමුත් වන් නේෂන් අපේක්ෂකයා 57% කරන් දිනුවා. දැන් ඒ දෙදෙනාගේ ජනප්‍රියත්වය වෙන වෙනම ගත්තාම ලිබරල් පක්ෂයට හම්බුනේ 17%. මෙන්න රටේ තත්ත්වය. මේ සමගින් රටේ දැන් කියන්නේ ඔස්ට්‍රේලියාව පුරා තැඹිලි පාට සුනාමියක් ඇරඹිලා කියලා. තැඹිලි පාට කියලා කියන්නේ එහෙම නැත්තම් වන් නේෂන් පක්ෂය සුනාමියක් බවට පත් වෙලා කියලා. මේකෙන් වඩාත්ම කලබලයට පත්වලා තිබෙන්නේ අගමැති ඇන්තනි ඇල්බනීසි. ඇන්තනි ඇල්බනීසි මේ වෙලාවේ සිටින්නේ බ්‍රිස්බේන් වල. ඔහු විනාඩි කිහිපයකට පෙර ආතුව ප්‍රකාශ කරනවා. ඔහු අමතන්නේ මේ කොහොමද ඊළඟ මැතිවරණයට ලෑස්ති වෙන්නේ, මොකද මේ සුනාමියට මුහුණ දෙන්න ඕන කියන තැන ඔහු ඉන්නේ. ලේබර් පක්ෂයේ කණ්ඩායම හමු වෙලා ඔවුන්ගේ සම්මේලනයක ඔහු ඉන්නේ. හැබැයි ඔහු දැන් ප්‍රකාශයට පත් කළා. ඔහු කියනවා මේ රටේ අනාගතය තරුණයන්ට බාරයි, මේක වෙනස් වෙන රටක් කියලා. ඔස්ට්‍රේලියාව වෙනස් වෙන රටක්, මේක වෙනස් කිරීමේ වගකීම තියෙන්නේ තරුණයන්ට කියලා. අපි පුළුවන් දේවල් කළා, තරුණයන්ට ගෙවල් දෙන්න උත්සාහ කළා, ඔවුන්ට ඒ නිවාස මිලදී ගැනීමේ ණය පාසුකම් දෙන්න උත්සාහ කළා, විවිධ දේවල් කළා. නමුත් තරුණයෝ වෙනස් විදියකට හිතන්නේ කියලා. මේක තමයි රටේ තත්ත්වය. මම හිතන්නේ ලංකාවේ දේවල් වගේම අපි මේ රටේ මොනවද වෙන්නේ කියලත් ඇහැ කන අරගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් අර සුනාමියෙන් වෙන දේවල් අපි දැනගන්නේ නැහැ. ඒක මං හිතනවා සුනාමියකටත් වැඩිය අර නේපාලියා වගේ ඉතාමත්ම වෙනස් තත්ත්වයක්, කවුරුවත් හිතපු නැති මොහොතක සිදුවිය හැකි දෙයක්. දේශපාලනය කියන එක වෙනස් වෙමින් පවතින ලෝකෙම එහෙමයි. හැමදාම සාම්ප්‍රදායික විදිහට මිනිස්සු හිතන්නේ නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට ඒක වෙනස් වෙනවා. දීර්ඝ කාලයක් හැමදාම එකම විදිහට තියෙන එකක් නැහැ කියන තැනට ඇවිල්ලා ඉන්නවා. නේපාලයේ සිද්ධිය පිළිබඳව ඒ සිදුවුණු ඛේදවාචකය පිළිබඳව මුළු ලෝකයම ඉතාමත්ම කම්පාවට පත් වෙලා සිටින්නේ. දැන් මෙතනදී ඉතාමත්ම වැදගත් කාරණාවක් සිද්ධ වුණා. ඒ තමයි ලංකාව ඩොලර් මිලියනක ආධාර ලබා දීම. අපි පේන තෙක්මානේ මීට අවුරුදු 4කට කලින් ඩොලර් මිලියනයක් තියා ඩොලර් 100ක් කාටවත් දී ගන්න බැරි තත්වයක හිටපු රටක්. අපි ණය බරින් පෙළිලා අපි කාගෙන් හරි ඩොලර් 100ක් 200ක් ඉල්ල ගන්න මට්ටමට වැටිලා හිටපු රටක්. අපිට ඩොලර් මිලියනයක් දෙන්නට පුළුවන් වෙලා තියෙනවා. ඒක අපි රටක් හැටියට හැමෝගෙම එකතුෙන් කරපු දෙයක් හැටියට ආඩම්බර වෙන්නට ඕන දෙයක්. උදාහරණයක් හැටියට අනිත් පැත්තේ නේපාලට කවදාකවත් බෑනේ ඩොලර් මිලියනයක් ලංකාවට දෙන්න ආධාරයක් හැටියට මොකක් හරි විපතක් වුණා කියලා. නමුත් ලංකාව දැන් ඒ දෙපයින් හිට ගැනීම ගැන ලාංකිකව හැටියට අපි ආඩම්බර වෙන්න ඕන. ඒක හොඳ දෙයක්. අගය කළ යුතු දෙයක්. ඉතාමත්ම කෙටි කාලයක් තුළ විශ්මිත දෙයක් එක අතකින් බැලුවහම අපව කියන්න ඕනේ මේ නොදන්න කාලයක් නෙමෙයිනේ. අවුරුදු 4කට 5කට කලින් අපි හිටපු හැටි අපිටම මතකයිනේ. මේ මහා ලොකු අවුරුදු 20ක 30ක අතීතයක් ගැන නෙමෙයි කතා කරන්නේ, දන්න කියන කාලේ. එතකොට ඒක සිද්ධ වෙලා තිබෙනවා. මේක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවක්. රංගන ශිල්පී දමිත් ෆොන්සේකා ඊයේ අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ ඔහු සීගිරිය ප්‍රදේශයේ ඔහුගේ පෞද්ගලික ඉඩමක වගා කටයුතු කරපු හින්දා. ඔහු විශාල යන්ත්‍රෝපකරණ, විශාල යාන වාහන යොදාගනිමින් තමන්ගේම ඉඩමේ උනත් රක්ෂිතයක් තුල තිබෙනවා නම් පෞද්ගලික ඉඩමක එවැනි කටයුතු කරන්න බෑ. ඔහු දැනට අපමත මුදාහැරලා තිබෙන්නේ. ඔහු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔහු දිගින් දිගටම කියන්නට උත්සාහ කරන්නේ මම මගේ ඉඩමේ තමයි මේ දේවල් කළේ කියලා. නමුත් රක්ෂිතයක් ඇතුළත තමන්ගේ ඉඩමක වුණත් එහෙම දේවල් කරන්න බෑ. රංගන ශිල්පී සිනමා නළු දමිත් ෆොන්සේකා දැනට අත්අඩංගුවට අරන් නිදහස් කරලා. ඊළඟට ලංකාවේ ඉතාමත්ම හොඳ දෙයක් කරන්නට යනවා. මේක නම් ඉතාමත්ම හොඳම දෙයක්. මොකද දැන් අද කාලේ ලංකාවේ ගුරුවරයෙක් වෙන එක තරම් පහසු වැඩක් මට නම් පේන්න නැහැ. රජයේ ගුරුපත්වීමකට හැර පෞද්ගලික ආයතනයක උගන්වන්න හරි ටියුෂන් පන්තියක් දාගන්න හරි කිසිම සුදුසුකමක් නැහැ. කිසිම සුදුසුකමක් අවශ්‍ය වෙන්නේත් නැහැ. තමන් ඉගෙනගෙන තියනවාද කියන එකවත් වැදගත් නැහැ. නැත්තම් අර අපිට මතකයිනේ දැන් සක්විති රණසිංහල වගේ අය බිහි වෙලා මහා පරිමාණ වංචනිකයෝ බවට පත් වෙන්නේ මේ අධ්‍යාපනයේ හින්දා. ලංකාවේ අධ්‍යාපනය කියලා කියන්නේ ඉතාමත්ම වටිනා දෙයක්. අධ්‍යාපනය කියන්නේ වටිනා දෙයක් තමයි. හැබැයි ගුරු වෘත්තිය තරම් හැල් වෙලා නැහැ. හැම හන්දියක් ගානෙම ඕනෙම මිනිහෙක් ගුරුවරෙක් ව්‍යාපාරයක් බවට පත් වෙලා. ලංකාවේ ගුරුවරුන් සඳහා මොනවා හරි උගන්වනවා නම් ලයිසන් එකක් තියෙන්නට ඕනේ. බලපත්‍රයක් තියෙන්නට ඕනේ. අද බලපත්‍රයක් නැතුව ලංකාවේ මොනවද කරන්න පුළුවන්? මැණික් ගරන්න යනවා නම් බලපත්‍රයක් තිබෙන්න ඕනේ. මත්පැන් විකුණනවා නම් බලපත්‍රයක් තිබෙන්නට ඕනේ. දැන් ඒවට තියෙනවා නම් ගුරු වෘත්තියට බලපත්‍රයක් නැත්තේ ඇයි? අපි ගත්තොත් එහෙම වෛද්‍යවරයෙක් වෙන්න, හෙදියක් වෙන්න, පොලිස් නිලධාරියෙක් වෙන්න මේවට බලපත්‍රය කියන නම ඒ ආකාරයටම නොයෙදුනත් එහා සමාන දෙයක් තිබෙනවා. නමුත් අද ටියුෂන් පන්තියක් අරගන්න, ගෙදරට ළමයි 5 දෙනෙක් ගෙනල්ලා මොනවා හරි උගන්වන්න කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මෙතන මේ ප්‍රමිතිගත කිරීම තුළ ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා. එකක් තමයි හොරු ඉවත් කරනවා සහ ළමයින් ආරක්ෂා කරනවා. දැනටමත් මේකට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙන්නේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මේක නීතියක් බවට සම්මත වෙනවා. මේක ඉතාමත්ම හොඳ දෙයක්. මොකද මේවා තමයි රටක ප්‍රමිතිගත කිරීම තුළින් සිදුවිය යුතු දේවල්. මොකද බොහෝ වෙලාවට අපිට පේන්න තියෙන දෙයක් තමයි අද ඕනෙක නයි එපායක නයි හැමදේම කරනවා. ඒවායේ ප්‍රතිඵල එහෙමනම් ඒවෙන් විපාක බොහෝ දෙනෙක් විඳිනවා. ගුරුවරුන් බොහෝ වෙලාවට චෝදනාවලට ලක් වෙනවා. මේ මම කියන්නේ මේ පාසල් ගුරුවරුන්ට අමතරව ටියුෂන් ගුරුවරුන්ගෙන් ළමයින්ට වෙන විපත්. ඒ වගේම තමයි මේ වගේ බලපත්‍රයක් දීම තුළ ඔවුන්ව නියාමනයෙන් ඔවුන්ගෙන් බදු අය කරගන්න පුළුවන්. අනිත් පැත්තට ඔවුන් පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීමේ හැකියාවක් තියෙන. මොකද මේ බලපත්‍රයක් දුන්නාම ලියාපදිංචි වෙනවනේ කොතන හරි. මම හිතනවා මේක තමයි ලෝකෙම පිළිගත් ක්‍රමය. දැන් ඔස්ට්‍රේලියාවේ ගුරුවරයෙක් කියලා උපාධිය ගත්තට ගුරු බලපත්‍රය ගන්න ඕනේ. ශිෂ්‍ය ගුරුවරයෙක් ඒක යාවත්කාලීන කරන එකක්. නිකම්ම මේ හැමදාම ගත්තාම සදාකාලිකව ඉන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට කාලයක් තිබුණා. ඒක බොහෝ රැකියාවල් වලට එහෙම තමයි. සමහර බලපත්‍ර තියෙනවා ඒවා කාලෙන් කාලට. උදාහරණයක්ට සරල උදාහරණයක්ට ෆෝක්ලිෆ්ට් ඩ්‍රයිවර් කෙනෙක්ගේ බලපත්‍රය යාවත්කාලීන කරන්න ඕනේ. ඒක ඉතාමත්ම නිවැරදි දෙයක්. ඇයි එහෙමනම් ඒ தත්ත්වය ගුරුවරුන්ට බලපාන්නේ නැත්තේ? ලංකාවේ ළමයින්ගේ අනාගතයක් හදන ගුරුවරු ඕනම කෙනෙක් අද ගුරුවරයෙක් බවට පත් වෙලා. එහෙම වෙන්න බෑ. ගුරුවරයෙක් කියන්නේ ඉතාමත්ම වගකීමක් තියෙන උතුම් වෘත්තිය. එහෙමනම් ඒ වෘත්තිය සඳහා ප්‍රමිතියක් තියෙන්න ඕනේ. ඒ ප්‍රමිතිය ඇති කිරීමට ගන්න උත්සාහය ඉතාමත්ම ඉහලින් අගය කරන්න ඕනේ. හැබැයි මේකට විශාල විරෝධයක් එයි. අපි අහිංසක මිනිස්සු, ඇයි අපි කීයක් හරි ළමයෙක්ගේ මේවා කරාම වෙන්නේ? ඊළඟට කියයි දහම් පාසල් ගුරුවරු කියයි, ඊළඟට කියයි පාරම්පරික ගුරුවරු කියයි. උදාහරණයක් ඇටියට මේ පාරම්පරික කලා ශිල්ප උගන්වන අයත් ඉන්නවා, නැටුම් වගේ දේවල්. ඒතකොට ඒ අය කියලා. නමුත් මේ සියල්ලම මොනවා හරි උගන්වනවා නම් ප්‍රමිතියක් තියෙන්න ඕනේ, අධ්‍යාපනයක් තියෙන්න ඕනේ, උගත්කමක් තියෙන්න ඕනේ. මේක තමයි රටක හැදියාව.

සිංහලෙන් පැය දෙකක් අද වැඩස්ථානයේ නිමාවයි මේ. ප්‍රියදර්ශනී සමග මම චරිත හමුවෙමු ලබන ඉරිදා උදේ 10ට. ඔබට සුබ සතියක්.